0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ගෑස් මිල පහතට දිස්ත්‍රික්ක තුනක ඩෙංගු අවදානම ඉහළයයි. ගොවීන් සත්‍යාග්‍රහයකට සූදානම්. සාමාන්‍ය පෙළට අයතුම්පත් කැඳවීම ආරම්භේ. කමේනිට අවසන් ගෞරව දැක්වීමට මිලියන 10ක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8432000 NIB the City University, the place to be.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත් කම
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ගෑස් මිල පහතට. දිස්ත්‍රික්ක තුනක ඩෙංගු අවදානම ඉහළයයි. ගොවීන් සත්‍යග්‍රහයකට සූදානම්. සාමාන්‍ය පෙළට අයතුම්පත් කැඳවීම ඇරඹෙයි. කමේනිට අවසන් ගෞරව දැක්වීමට මිලියන 10ක්.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දැමීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කළා. ලිට්‍රෝ සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහත තම ඇත්තේ රුපියල් 300කි. යනු 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4465. කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1792ක් ලෙසයි. කිලෝග්‍රෑම් 2.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත තම ඇත්තේ රුපියල් 55කි. එහි නව මිල රුපියල් 835ක්. ලාෆ් ගෑස් සමාගමද ගෑස් මිල පහත දැමීමට කටයුතු කළා. කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1280කින් පහත තම ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 4965ක් ලෙසයි. කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල පහත දැමුණේ රුපියල් 512කි. එහි නව මිල රුපියල් 1988ක්. ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩුවීම සැලකිල්ලටගෙන මෙම මිල සංශෝධනය සිදු කළ බවයි ගෑස් සමාගම් සඳහන් කළේ. බදුල්ල කුරුණෑගල පුත්තලම දිස්ත්‍රික්ක තුනෙහි ඩෙංගු මදුරු කීට ගණත් ඉහළකොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පවසනවා. ඔහු මේවා ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: යම්කිසි වැඩිවීමක් එනම් බදුල්ල සහ කුරුණෑගල සහ පුත්තලම මෙන්න මේ දිස්ත්‍රික්කවල වැඩිවීම තවදුරටත් පවතිනවා. ඉතින් මේ දිස්ත්‍රික්කවල ඩෙංගු මර්ධන වැඩසටහන් වෙක්ටර් කන්ට්‍රෝල් ප්‍රෝග්‍රෑම් එක ඊට වඩා දැනට තියෙන තත්ත්වයටත් වැඩිය උත්සන්න කළා අපි ක්‍රියාත්මක කරනවා. මොකද මේ තැන්වලට අවදානම අඩු ප්‍රදේශවලින්, ඒ කියන්නේ උතුරු නැගෙනහිර ඒ ප්‍රදේශවල ඉන්න ඩෙංගු සහායකයින් සහ ඒ උපකරණ අපි මෙහාට ගෙනල්ලා ගම්පහ දිස්ත්‍රික්කයටත් ඒකම පුත්තලම දිස්ත්‍රික්කයටත් මේ අය යොදවලා තවදුරටත් මේක වඩා උත්සන්න වශයෙන් ඩෙංගු
1: ගතු පැය 24 ඩෙංගු රෝගීන් 1253ක් වාර්තා වී තිබෙනවා. මෙවන විට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 36ක්. වසරේ ගතු කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57668ක් දක්වා ඉහළකොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ගොවීන්ට සාධාරණ වීමිලක් ලබා නොදුනහොත් සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ගොවි සංවිධාන පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඒනවයේ මාර්ගයේ රැබෑව කොටස අවහිර කරමින් පැවැත්වූ විරෝධතාවයකදී.
4: එයා තවම ගොවිය කවුද කියලා තේරුම් ගන්නෑ. එයා නිදිමත ගානේ ඉන්නේ. එව්වට පිළියම් තියෙනවා. අපි ගාව බලමු මොකද වෙන්නේ කියලා. එට්ට කොබෑකඩු ගොවි පදනම හදලා තියෙනවා. අලුත්ම වියදම ඒක ලාල් කාන්තගේ කටෙන් පාර්ලිමේන්තුවේ එළියට බැන්නා. හැබැයි ආණ්ඩුව අපිට කියනවා 120යි කියලා.
5: අපිට වීකරයකට රුපියල් 150ක මිලක් අවශ්‍යයි. එහෙම නැතුනොත් තව නොබෝ දිනයකින් අපි උඹලට අඹු දෙකස්සලා මේ මහපාරේ ඇවිද්දනවා.
1: බීකොවින්ට සාධාරණයක් වන ලෙස මිලක් නියම කිරීම රජයේ වගකීමක් බවයි මහාචාර්ය මුද්දිමාර්බේ සඳහන් කළේ.
6: ගුවන් ජනතාවට මොන විදිය ගණන් හදලා කිව්වත් මේ මොහොතේ තනිකරම ජී සඳහා යන වියදම පමණක් උපයෝගී කරගෙන ඊට 30% බරක් දැම්මත් ගුවන් ජනතාවට මේ මොහොතේ දැනෙන දේ තමයි තමන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා. මොකද වටේ තියෙන සෑම දෙයක්ම මිලිහෙල ගිහින් තියෙන නිසා. මෙන්න මේ කාරණේ ගැන යම්කිසි අවධානයක් යොමු කරන්න වේවි. අපිට ගණන් හිලව ගැන කතා කරන්න පුළුවන්. හරියට ඊට ගහලා දශමයට ගණන් හිලව හදන්න පුළුවන්. නමුත් මේක සමස්තයක් ලෙස සැලකුවේ නැත්නම් මේ ගොවි ජනතාවට ලැබෙන වී මිල සම්බන්ධ ප්‍රශ්නය අපිට නිසි ආකාරයෙන් විසඳ ගන්න බැරි වේ.
1: රජයේ මගින් පණවන ලද අධිභාරයේ හේතුවෙන් රථවාහන අනයනයෙන් ලැබෙන ආදායම පහත කොස් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචේවා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
7: මොටරවෙහිකල් වලින් දෙවෙනිදා දිනේ විතරක් ගත්තොත් සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 12යි. ඒ 12න් බිලියන 3ක් තමයි මොටරවෙහිකල් වලින් ඇවිල්ලා තියෙන්නේ. අනිකුත් ආනයන වලින් රුපියල් බිලියන 9ක් ඇවිල්ලා තියෙනවා. එතකොට 125ක් තමයි සාමාන්‍යයෙන් ගිය වර්ෂයේ 135කට වැඩි ප්‍රමාණයක් තිබුණා මොටරවෙහිකල් වලින්. දැන් මේ මොටරවෙහිකල් වලින් එන ආදායම යම් ප්‍රමාණයකට අඩුවීමක් වෙලා තියෙනවා. රජය මගින් අධිභාරයක් පැනෙව්වා.
1: පළාත් සභා බැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය විසින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.
8: මේ හැම ආකාරයකින්ම මේ රජය ගොවියට පහර ගහන්නේ පාර්ලිමේන්තුවේ 159ක් රුවාගත්තයින් පස්සේ, රටේ ජනාධිපතිකමක් ලැබුවෙන් පස්සේ. රජයට කියන කැමති මේ රටේ ජනතාවට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න වහම් පළාත් සභා මැතිවරණය පවත්වන්න. එතකොට රජගමට සුදුසු ජනතා විමුක්ති පෙරමුණද, එහෙමත් නැත්නම් මේ රටේ ජනහිතකාමී ජනතාවාදී ප්‍රගතිශීලී පොදු ජනයාට සලකන දේශපාලන ව්‍යාපාරයද, ඒ තීන්දුව ගන්න බලාගෙන ඉන්න අපේ රටේ ජනතාව.
1: ආණ්ඩුව විසින් අධිකරණීය ස්වාධීනත්වයට හානි කරමින් සිටින බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජේ පෙරේරා පැවසුවේ.
9: අපිට තියෙන ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම මේ ජනාධිපත්‍යම ඇයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනා අධිකරණයේත් ඉන්න මිනිස්කරවරුන්ගේ කාල සීමාව දික් කරන්න යන්නේ. සාමාන්‍ය ක්‍රියාවලිය අනුව අපි දන්නවා සාමාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණේ හරි අභියාචනා අධිකරණයේ පුරප්පාඩුවක් වුණාම ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊගාව 15 ශ්‍රේණිවල ඉන්න ඒ සඳහා සුදුසුකම් ලබන අය තමයි සාමාන්‍ය මෙතෙක්කල් ඒ සම්බන්ධව ඒවට පත්කරන තිබුණු සම්ප්‍රදාය තියලා තිබුණත් අද මේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් බිඳින්ද මේ වර්තමාන ආණ්ඩුව කටයුතු කරන. ඉතින් මෙතෙන්දී අපිට සාධාරණ සැකයක් තියෙනවා යම් කිසි දේශපාලන වශයෙන් ඇඟිලි ගැහිමක් මේ ඉහළ ශ්‍රේණිවල තියෙන විනිසුරුවරුන්ට යම් කිසි බලපෑමක් කරන්න යම් කිසි උත්සාහයක් මේ ආණ්ඩුවේ ජනාධිපත්‍යම ඇතුළු මැති අමතුරු උත්සාහ දරනවාද කියන එක ගැන අපිට ලොකු සැකයක් තියෙනවා.
1: වංචාව සහ දූෂණයට හිතකර පරිසරයක් සඳහා යළි ජනතා සහයක් විපක්ෂයට නොලැබෙන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි පැවසුවේ.
10: ඒ විනාශකාරී දේශපාලන සංස්කෘතියම ඒ අපරාධ දූෂණයන් කරපින්නාගෙන නම් නැවත ආණ්ඩුවක් හදන්න මේගොල්ලෝ සූදානම් වෙන්නේ. හිතන්නේ ජනවර්ම තියන්නේ එතන නෙමෙයි, ජනතා බලාපොරොත්තු තියන්නේත් ඒක නෙමෙයි. ඒ නිසා මේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙක්ම බොහොම සිහිබුද්ධියෙන් කල්පනාකාරීව මේ විපක්ෂයේ බංකොලොත් විපක්ෂයේ ඌමනාවන් වෙනුවෙන් කටයුතු කරන කෙනෙක් නම් ඒගොල්ලෝ බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද ඒගොල්ලෝ උත්සාහය නැවත මේ රට ආපස්සට අරන් ගිහිල්ලා නැවත අපරාධ රාජ්‍යයක් නිර්මාණය කරන්න.
1: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගිත් වසන්තද සිල්වා.
11: ජාත්‍යන්තර ඉන්ධන මිල සාපේක්ෂව අඩු වෙනවත් එක්කම ඒ ඉන්ධන සහනය ලබා දෙන්නත්, අනිත් එක ඒ හා ගැට ගැහිච්ච අනිත් ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරන්නත් අපි උත්සාහවත් වෙනවා. විපක්ෂයයි මර්ධනය කරන අපි. විපක්ෂයට දිවේ තැනක් නැති විදිහ අපි දන්නවා. ඒක නිසා කෑලි කෑලි කැඩිච්ච විපක්ෂයක් ඔවුන් ඉතාමත් අසරණ තත්වයෙන් ඉන්නවා. සහ අපි දන්නවානේ කරපු දේවල් තමයි පල දෙන්නේ.
1: සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පැවසුවේ ජනතාව බලාපොරොත්තු වෙනස ආණ්ඩුවෙන් සිදුව නොමැති බවයි.
12: ඉතිහාසයේ අලුත් කරන කට්ටියක්නේ සිස්ටම් චේන්ජ් කරන්න ආවේ. සම්පූර්ණම ඉතිහාසයේ අලුත් කරන්න ආවේ, සාප වෙනස් කරන්න ආවේ. ඉතින් ඔය සාපේ වෙනස් වෙන විදිහ තමයි ඉතිහාසයේ අලුත් වෙන විදිහ තමයි. ඉතිහාසයේ පුරාවටම අපි දැක්නවා මේ රටේ තිබිච්ච හොඳ කියවුණක් තමයි. දැන් කුෂිකර්මාන්තයේ තියෙන තැන පිළිබඳව රටේ තියෙන ගෞරවයේ තැන තමයි මේ වචනෙන් බිහි වෙලා. දැන් ගොවියා මේ අමුඩ ගහන ඉන්න කෙනා කියලා රජකම පුටුවට වාඩි වෙන එක නෙමෙයි. ගොවිකන් තැනට රටේ රාජ්‍ය තුල පවතින වැදගත්කම තැන තමයි මේ හරහා ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තමයි කියවුනේ බඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. දැන් ඒක මෙතුමලගෙන එක බොරුවක් කියනවා. ඒ අනිත් තව පඬිතෙක් මන් දැක්කා කියනවා ඒක උතුරට කට්ටේට විතරයි පහතරට නෑ කියලා.
1: 2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයදුම්පත් යොමු කිරීම ලබන 23 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් සිදු කළ හැකි බවයි. පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවමද මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි. පාසල් අයදුම්කරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය වන පරිශීලක නාම හා මුරපද පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12න් පසු ලැබෙන සියලු අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවද දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
0: International News on Sieta.
1: හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලාල් කබෙනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉරානයේ ටෙහෙරා නගනුවරට මිලියන 10කට වැඩි පිරිසක් එක්ව තිබෙනවා. ඉරානයේ නිවේදනය කළේ රටවාසියෙකුට වැඩි ගණනක නියෝජිතින් පිරිසක්ද ටෙහෙරා නගනුවරට පැමිණ ඇති බවයි. අමෙරිකා ඊශ්‍රායල් ඒකාබද්ධව සිදු කළ පළමු ප්‍රහාරෙන් ඉරාන නායක අයතුල්ලාල් කමේනි මිය ගියා. අකණ්ඩව මාස 4කට වැඩි කාලයක් පැවති අමෙරිකා ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඉරාන ජාතිකයන් 3488ක් මිය ගොස් පුත්කලෙන් 26500ක් තුවාල ලැබුවා. අයතුල්ලාල් කමේනි මියාමත් සමග නව උත්තරීතර නායකයා ලෙස පත් වූයේ ඔහුගේ පුත් මොජ්ටාබා කමේනි. කමේනි වෙනුවෙන් ඉරානය සතියක අවමංගල උත්සවයක් පැවැත්වීමටයි තීරණය කළේ. යුද්ධය අවසන් වන තෙක් අල් කමේනිගේ දේහය මාස 4කට වැඩි කාලයක් ආරක්ෂිතව තැන්පත් කර තිබුණා. අමෙරිකාව සහ ඉරානය අතර මේ වන විට දින 60ක තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මකයි. සටන් විරාමයේ හේතුවෙන් වසා දැමුණු හෝමෝ සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමත් සමග දෛනිකව භාණ්ඩ ප්‍රවාහන නෞකා 400ක් පමණ ගමන් කරන බවයි ඉරානය නිවේදනය කළේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අතයි. කාසී වාසී දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමල් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගේ නතර කරන විට පළමුවෙනිම සඳහා කඩුලු පහක් තැවේ රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 338. ආරම්භක ප්‍රතිකරු පැතුම් නිස්සංක වෙනුවට ඊයේ තරගයට එක් වූ ලහිරුදාර ලකුණු 188ක් රැස් කළා. ඔහුගේ ලකුණු 188ට 4/21ක් සහ 6/5ක් ඇතුළත්. කමුදු මෙන්ඩිස් ලකුණු 84යි. තරඟය පැවැත්වෙන්නේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ් ක්‍රීඩාංගණයේදී. යලි සිරස්තල ගෑස්මිල පහතට දිස්ත්‍රික්ක තුනක ඩෙංගු අවදානම ඉහළයයි. ගොවීන් සත්‍යග්‍රහයකට සූදානම්. සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ආරම්භේ. කමේනිට අවසන් ගෞරව දැක්වීමට බෙලියන 10ක්. සීත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින පැයෙන් පැය පුවත් සමගින්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%. සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: down.
1: Expecto Patronum!
2: රවුම් කන්නාඩි දෙකකුත් දාගෙන මැජික් යෂ්ටියත් අතට අරන් ගොඩක් දෙනෙක්ගේ ළමා කාලේ ලස්සන කරපු හැරි පොටර් හොග්වර්ට්ස් එක්ස්ප්‍රෙස් එකට නැගලා දැන් අවුරුදු 25ක්.
3: ඒ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න එයාලා ස්පෙෂල් වැඩක් ඕගනයිස් කරලා තියෙනවා. 25 years of Harry Potter film magic කියන මේ celebration එකේදී Warner Brothers ලා Harry Potter පළවෙනි movie එක IMAX theaters වල පෙන්වන්න ලෑස්ති කරලා තියෙනවා.
2: ඒ වගේම තමයි ෆිල්ම් එකේ behind the scene footages එදාට බලා ගන්නත් පුළුවන් වෙයි.
3: Warner Brothers ලා මේ වෙනුවෙන් special theme park එකකුත් හදනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
2: ඉතින් Hogwarts admission letter එක කවදාවත් අපේ ගෙදරට ආවෙ නැති වුණත් Harry Potter එක ගිය ඒ magic ගමන නම් ආයෙම අපිට යන්න පුළුවන්.
0: Talk of the town.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
6: we can see ya ta

0: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
1: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
2: ඈරාලහමි?
1: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ අහන් හිටියේ.
1: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
1: හෑ?
2: ඕරාලහමි, one and only සින්දු සියත.
3: සතියේ දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
8: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්චර්ස් බයි සීතා සීතා හදවත් දිනෝ හිතවත් කම
9: 98.2 98.7

0: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්ත

0: ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
2: Theater. ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
3: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන
4: මන්නම් හිතන්නේ නැහැ.
2: දකින හීන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමිෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
2: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න, බලන් ඉන්න. ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
8: 98.2 98.7

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
4: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවම ලියකේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන්න 011147400

0: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112123123.
1: City Board සමාජිකයන් සඳහා Cargill's Food City වෙතින් Mega Wattam Gold Supreme Chicken Sausages. ඉතිරි රුපියල් 320යි. Flora Fat Spread. ඉතිරි රුපියල් 225යි. Munchy Super Cream Cracker. ඉතිරි රුපියල් 50යි. Glowguard Toothpaste. ඉතිරි රුපියල් 110යි. Cargill's Food City.
2: City Bank වෙන ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශන.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: යතෝ පොකට් මනි 98.2 98.4

0: ये था टॉप स्टोरी
1: कोलंबटे पेरवरु नावे सिटे जलक अपादुआक कोलंब सहाय आवटे प्रदेश रसकटे अध पेरवरु नावे सिटे पै दोलहक काल्याक जलसभी माते टवीमटे नियमिताई ජල සම්පාදන මණ්ඩලයේ සඳහන් කළේ කොළඹ එකේ සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරි හා මෙරිහාන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටවන බවයි. මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම්, බොරලස්කමූ සහ පිළියන්දල ප්‍රදේශවලටද ජල කප්පාදු බලපැවැත්වෙනවා. ඊට අමතරව දෙහිවල ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශවලටද ජලසැපයීම අත්හිටවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ. අඹතලේ ජල පවිත්‍රාගාරය, දෙහිවල ජල පොම්පාගාරය සහ මාලිකාවත්ත එලි හවුස් පොම්පාගාර ආශ්‍රිතව විදුලි බල පද්ධතිය වැඩි දියුණු කිරීම ජල කප්පාදුවට හේතුවයි. අමරිකාවේ ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි 40ක් අටගෙන තිබෙනවා. අමරිකාවේ බටහිර කොටසේ නිවාස රැසක් ගිනිගෙන විනාශ වුණා. මෙම ලැව්ගිනි තත්ත්වේ නම් කර ඇත්තේ ඇස්පනෙකර්ස් ලෙසයි. අමරිකාවේ කොලොරාඩෝ නගරයේ පමණක් ඉවත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2200ක්. කොලොරාඩෝ ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරී නිවේදනය කළේ පැතිරී යන අධික දුමාරය හේතුවෙන් ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරන ලෙසයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.3 98.4

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: පුතේ.
1: අම්මෝ තාත්තේ කාලෙකට පස්සේ දැක්කේ.
0: කවුද මාව?
1: නෑ තාත්තා මුවින් ඉන්න දැක්කේ.
0: අනේ ඒක නෙමෙයි උඹ මට විශ් කරෙත් නෑනේ.
1: විශ් කරන්නේ මොකද තාත්?
0: ඇයි මං ෆාදර්ස් ඩේ එකට?
1: අම්මෝ ෆාදර්ස් ඩේ දිවිලා ඔච්චර දවසේ තාත්තා. ආ ෆාදර්ස් ඩේ දවසේ නේද තාත්තා වීලා බයික් එක පැදලා පොලිසියට අහුවෙලා මේ
0: හරි වැදන්නවා. අපිට පවුගේ දේවල් වැදන්නවා. අපි වර්තමානේ තෝරේ.
1: හරි තාත්තා කියනවනම් හරි කමන්නේ.
0: කොල්ලෝ
1: හොදත්
0: අහන්න තමුදුකුණා මේවනි.
1: හෙයි
0: ඉතින් කොහොමද මං උඹේ විභාග ප්‍රතිඵලේ?
1: මොකක්
0: කොහොමද උඹගේ විභාග ප්‍රතිඵල? උඹ ඕලෙවල් ලිව්වනේ.
1: උනේ තාත්තෙක් අහන කතාවක්ද ඇහුවේ?
0: මොකක්? ඇයිවා තමන්ගේ දරුවගේ විභාග ප්‍රතිඵලේ තමන්ගේ තාත්තා අහන්නේ දුව වෙන කවුරු අහන්නේද? ඈ
1: මම අහන්නේ තාත්තා අදද ඕක මගෙන් අහන්නේ?
0: හරි වං අදනේ දෙන්නේ දහසක් ලැබුණේ. කොහොම මට රිසල්ට් සීට් එක අපි දාම් ෆේස්බුක් එකේ දාම් ආදම් පොරයන්දිව මං දාන්න.
1: මොකක්
0: මං දාන්න වේවා. උඹලගේ අක්කා වගේ උඹටත් හැම එකටම සීඩ තියෙන්නේ.
1: ඈ
0: අක්කා හැම විශේෂයකටම සී අරගෙන අන්තිමට ගමේ උන් නමකුත් දැම්මනේ සීදේවි කියලා. උඹලගේ අක්කනේ මතකයි? උඹටත් එහෙමද? උඹ සීදේවි පුතෙක්ද?

0: නුන්නන් ද සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, number 221, Dharmapala Mavata, Kolamba 7.
6: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

ඔබයි ඔබයි බිහි කළේ. 98.1 98.7

0: එක්කෝ ගෙනින් ගෙනින් ගෙනින් ගෙනින් බල.
1: අපෝ තාත්තේ ලැජ්ජ කරන්න බාප්පා.
0: ඇයි
1: දැන්ද තාත්තා මගෙන් මේ රිසල්ට් අහන්නේ?
0: මම ඉතින් ටිකක් කල්ලාන් ඇව්වේ උඹගෙන්. පෞගිය කාලෙ විදි උඹටත් වෙන වෙන වැඩ තිබුණනේ. ඔක අහනානේ උන්ට කියන්න තිබුණා. ඈ කාලේ ගත්ත මම උඹගෙන් ඔක අහන්න. හොඳයිනේ.
1: අනේ වන්දා.
0: අනේ වන්ද කියනවා. හැබැයි බමුකෝ හොඳ ප්‍රතිඵලයක් දාලා ඇති ඈ මගේ පුතානේ.
1: අනේ තාත්තේ මට සමා වෙත්.
0: ඇයිවා
1: මට බැරි වුණා.
0: බැරි වුණා?
1: ඔව්.
0: ඇයකොඩ එහෙම වුණේ?
1: අනේ ඉතින් මට ඒක බැරි වුණා. මොන කරුමෙද මන් දන්නේ නැහැ තාත්තේ. සමා වෙන්න මට.
0: ඉතින් පන්ති ගියානේ බහිරට.
1: පන්ති නම් ගියා.
0: 29 එකේ දිනේ උඹ ගියානේ පන්ති.
1: 19ක් ඇත්තෙත් නැහැ.
0: මං අනේ තිබ්බ සේරතෝම පන්ති ගියානේ.
1: වැඩා වුණේ නැහැ තාත්තේ. වැඩා වුණේ නැහැ. සේරම ටියුෂන් ගුරුවරු මට බොරුව කරේ.
0: ඈ
1: අපි රැවටුණා තාත්තේ අන්තිමේ.
0: මොකක්
1: රැවටුණා අපි? මහා රැවටීමකට හවුලා අපි ටියුෂන් ගුරුවරු සේරම බොරු කර.
0: එතකොට ඉස්කෝලේ ගුරුවරු?
1: ඉස්කෝලේ ගුරුවරු මට බොරු කරානේ. ඒකනේ මට ඊට තමාරු.
0: හත්වලාමේ. ඒ කියන්නේ උඹ ඉහෙලින් පාස් නැද්දව?
1: නැහැ.
0: මඩයිටි. රෙද්දක් කෙනම් පාරේ වැල යන්නේ කොහොමද ගමේව හිනාවේ?
1: ඈ?
0: රෙද්දක් කෙනගෙන පාරේ වැල යන්නේ කොහොමද ගමේව හිනාවේ මට?
1: තාත්තා ඉතින් කොහොම රෙද්දක් කෙනන් ගියොත් ගමේව කොහොමද හිනාවේ? තාත්තා සරවක් කෙනන් යන්නේ කොකලිසමක් කෙනන් යන්නේ යන තැන. අයියෝ.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
5: අහසින් වැටෙන එක.
4: ඔව් කියනකෝ අහසින්.
5: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
4: කියනකෝ.
5: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
4: ජූලියස් සීසර් කියනවා
6: අහසින් නෙහා තරු මල් දිගේ
4: මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
7: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 100FM Breakfast Drive
8: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch
12: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Com Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Com Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112123123

0: දෙදහස් විසි පවසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM, the City University, the place to be.
5: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-462-2022 අමතන්න.

0: था टॉप स्टोरी।
1: සංචාරකයන් 11,50,000ක් දිවයිනට. වසරේ ගතු කාලය තුළ සංචාරකයන් 11,46,573 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මෙම වසරේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී. එම සංඛ්‍යාව 279,329ක්. ජූනි මාසයේදී සංචාරකයන් 1,24,551 දෙනෙකු මෙරටට පැමිණියා. යතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලින්ද වැඩි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. චිලි රාජ්‍යයේ රික්ටර් මාපක 5.5ක භූකම්පනයක් සිදුව තිබෙනවා. ජර්මානු භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ පැස්වේ චිලි රාජ්‍යයේ මධ්‍යම වෙරළ තීරයට ආසන්නව මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. භූකම්පණයෙන් වෙරළාවට ගොඩනැගිලි රැසක්ද විනාශ වී තිබෙනවා.
0: සියතා ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see that.

0: මේවාගේ ලිස්සල යන්න එපා. මෙතන් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවානෙ.
1: මං හිතුව දැන් මේ ප්‍රශ්නේ විසඳිලා කියලා සති තුන හතරකුයි ගියා කියලා. තාත්තා දැන් ඔය පරණ දේවල් අදින්න එපා.
0: මේ වරින්කෝ
1: ඇයි
0: වාදියා
1: ආදි කියන්න කොයිති?
0: ඔබ මගේ පුතා.
1: ඕ
0: ඔබට මොනවද තියෙන?
1: මට ඉතිවා තාත්තා අම්බ කරලා තියෙන දෙයක් තමයි ඉතින් මට තියෙන්නේ.
0: අනේ ඔබ කොහමද උඹට සිංහල කොහමද?
1: සිංහල
0: නෑ
1: නෑ
0: අපේල්
1: අප්පයිද
0: බොලේ තොර ආගම
1: ආගමත්
0: මොකබ්බන් ජාති ආගම දෙකම උඹ ෆේල්ද? දෙකම බේර ගන්න උඹට බැරි වුණ
1: බැරි වුණා තාත්.
0: ඇයි අකුඩ ජාති ආගම බේර ගන්න පුතෙක් හැදුව මලයි උ දෙකම ෆේල්. ඉතිහාසය
1: වැදන් නෑ තාත්ති. අපි මෙන්න මේ වර්තමානය ගැන කතා කරමු. අපි
0: හත්වලා මේක තමයි. එහෙනම් මට අර කඩේ ළඟින් එද්දී මට මිනිස්සු විනා වුණාවා. භූගෝලේ සුද්දගේ භාෂාවක් ගැන ඉතින් තව මොන කතාද? තමන්ගේ භාෂාව වෙච්ච සිංහලත් අසමත් වෙනකොට නේද? කාටද කියන්නේ?
1: කාටවත් කියන්න බෑ ඉතින් තාත්තට නිසා ඔන්න ඇත්තම කිව්වේ.
0: ඈ
1: කාටවත් කියන්න බෑ ලැජ්ජයි.
0: ඒතකොට මං මාර්ගීස්සගෙනේ මට තාත්තකනේ වශයෙන් මට ලොකු දුක සන්තාපයක් සංවේගයක් කනගාටුවක් කලකිරීමක් ඇති වෙනවා.
1: අනේ සාධාරණයි ඉතින්.
0: ඈ
1: සාධාරණයි. ඒත් ඉතින් මම මොනව කරන්නේ? තාත්ත ගියේ දෙය ගියා. අපි එන විදිහකට මූණ දෙමු.
0: එතකොට මම උඹට එකකටවත් ඒ ගන්න බැරි වුණාද?
1: ඉතින් මම කොහේ ඒ ගන්නද? තාත්තා කොහේ ඉලෙත් ඇත්තම් මෙතන බී ගත්ත එක මම්මනේ.
0: ඈ ඕ ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ

0: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් කෝලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි වටවල තේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි රැන්ඩා බේබි රත්මල් සබන් පහේ පැක් එක ඉතිරි රුපියල් 200යි කාගිල්ස් වර්සිටි
1: නෙන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 01144667222 අමතන්න
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
5: අත්‍යවශ්‍ය බාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි දේශීය සම්බා සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
6: 98.2 98.7

0: හරි හරි හරි හරි කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ
1: කමක් නෑනේ නේ
0: ඈ
1: ඒකනේ කමක් නෑනේ
0: කමක් නෑ කිව්වේ තිබ්බන් ගව සම්පතත් රැකගන්න වෙනවනේ නේ
1: අනේ රාත්‍යවගේ වෙන කතා කියන්නේ වායිති
0: හරි ධම්මත කියපන් ඔබගේ අනාගත බලාපොරොත්තු එහෙ මොකද්ද
1: My ambition is to be a doctor.
0: මොකක්?
1: පන්ති ටීචර් හද්දි එහෙමනේ කිව්වේ. දැන් ඉතින් වැදන්නේ
0: නැහැ. ඈ බං. ඔබ පාඩම් එහෙම කරා නේද?
1: පාඩම් කරපු ආවේ නැහැනේ මාර්ගයේ.
0: මොනවද මම ඔබ පාඩම් කරේ?
1: මේකනේ තාත්තේ.
0: අරකනේ මේකනේ නෙමෙයි. ඔන්න ඔය උඹලගේ අතේ තියෙන එක නිසා තමයි උඹලගේ අධ්‍යාපන ගමනට කනකොක හඳලා හෙන ගැහුවේ.
1: මොකක් මේ ෆෝන් එක ගැනද ඔය තාත්තා කිව්වේ?
0: නැද්ද? අයියෝ
1: ඒ වගතහරන්න බලාතු ඕනයක් කියලා කියන්නේ දැන් මිනිස්සුයෙකුට නැතුම් බැරි දෙයක් මේක
0: නැතුම් බැරි
1: ෆෝන් එකක් නැති ජීවිතයක වැඩක් තියනවාද කියන්නේ කොහොතත් මට
0: ඈ
1: අතප්පයන් නැති වුණා වගේ මේක නැති වුණාද
0: ඔය ෆෝන් එක නිසා තමයි මේ රටේ මේ සමාජයේ ඔළුවන් නැති වුම් බිහුනේ
1: ඔළුවන් නැති වුණත් ෆෝන් එකක් නැතුව වැඩක් මට නෝනේ
0: බලවන් සමාජයක් ඇසුරු නිසුරු කරලාද ඈ ප්‍රායෝගික දැනුමක් තිබුණද උඹලට තියෙනවද බලදී ආලුවෙක් මල්ලෙක් ඉන්නවාද? මේ සමාජයේ දැනුවත් තියෙනවද?
1: සමාජ මාධ්‍ය ගැන අපි ඕන දෙයක් දන්නවා.
0: සමාජ මාධ්‍ය වෙනයි සමාජ වෙනයි. ඔබද ආලුව ඉන්නොත්?
1: ඇයි නැත්තේ ආලුව කී දෙනෙක් ඉන්නවද මගේ ලිස්ට් එකේ?
0: ලිස්ට් එකේ හිටියට බා වැඩක් ය. යාළුවෝ ඉන්නවනම් ජීවිතේ. ඈ දැන් බලපන්. සියාගේ මගුල් ගෙදර තිබුණා සෝරි. සියාගේ මල ගෙදර තිබුණා.
1: ඔව්.
0: ඔබේ ආලුව කියලා කවුද ආවේ?
1: ඉතින් මල ගෙදර නාවට උන් හැමෝම මේ විශ් කරලා තිබ්බේ මෙසේ මේ මොනවද මේ කරේ මේ මොකද්ද ශෝකේ බල කරානේ
0: ශෝකේ බල කරා
1: ඔ Facebook එකේ
0: මන්නේ මං කියන්නේ නැහැ ඔයාලට මොනවද කියපන් උන් මෙදෙන්ට එක ගෙහෙල් ගෙඩියක් මාදි බිස්කට් එකක් ගෙනාවේ
1: අපේ කොල්ලෝ සේරම ඔක්කොම සීනි බිස්කට් එකක් ඔක්කොම එව්වා ගෙහෙල් ගෙඩිය වරි
0: මලගෙදෙත්ත
1: එව්වේ නැ උන් ඔක්කොම ඉන්බොක්ස් කරලා තිබුණා
0: ඈ
1: ඔ

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 111.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති නේද?
3: David Peters Motor Company Private Limited with
4: 2026 FIFA Unusuma June 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නීලවිකාශය.
6: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 8 32 1000. NIB in the City University, the place to be.
7: Brand new unath registered unath three wheel ekak gannawa nam asset line finance tamai liyakiya bili awamai warika pahasui three wheel potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 011 14 700 amathanna wasara 23 ka nobindunu vishwasaya
8: kapuwa neda double ira double pocket endan ee madiyata double dala kan eba deka gut gahala
9: era alahami
8: ඇහුන් නැද්ද මං කියපුවා?
9: නෑ නෑ අහන් හිටියේ.
8: මොනවද අහන් හිටියේ?
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
8: හෑ?
9: ඔහුරාලහමි one and only සින්දු සියත.
10: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
11: අනුග්‍රහය. දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිල්ලාරේ අංචාප්කාරේ.
12: තිලක වර්ධන textiles. 98.2 98.4 සියත දෙවයි.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: නැති හොඳුනත් ඇතිවෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි. දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
10: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
11: අනේ මකලෝ, මාවත් එක්කන් යන්නකො ඔයා කැලේ යනකොට.
10: එක්කන් යන්නම්, හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ. හොඳේ
11: ඒ මොකද,
10: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
13: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: 98.2 98.4.
2: Weekend theater.

0: බලාගේ ජීවිතෙන් හම්පූර්ණ ඉවයිවන් බලාගේ ෆෝන් එක නිසා.
1: ඒම අතේ තියෙන ෆෝන් එකට විතරම්ම වයින්න පාරත්. ඒනම් දැන් තාත්තලත් දැන් ෆෝන් එකේමනේ. මං හිතන්නේ මේ මං ඉපදුනාට පස්සේ තාත්තා මාත් එක්ක කතා කරාමද කොහෙද? තාත්තට වෙන වෙනක් නැහැ නේ ෆෝන් එකමනේ.
0: මොකක්ද
1: නෙවෙයිද තාත්තා ගෙදර ආපු වෙලේ ඉනම් ඕකෙමනේ. අම්මත් එහෙමනේ. අම්මා අර ෆෝන් එක දිහා බලාගෙන පුටුවට බත් කවන්නේ නංගිත කීල. හොද්දට ලුණු දානවා ලිබ්බොක්කට. ගෑස් එක පල්ලේ ලුණු ඔක්කොම.
0: ඒක අම්මට කියා.
1: ඔය අම්මට කියා මොකක්ද? දවසක් මම බාද්දී ෆෝන් එක දිහා බලාගෙන රයිස් කුකර් එක ගෑස් ලිපේ තියලා. අනේ අම්මේ ඉතින්.
0: ඈ?
1: ඔව්. තාත්තත් එහෙම නමයි ඉතින්. ආච්චි අම්මා බැන්න දවසක් අම්මට හොඳට.
0: එහෙමකෝ. ෆෝන් එක ඉස්සෙල්ලා මොනවද කළේ?
1: ෆෝන් එක දිහා මොකක් කළා නේ ආච්චි අම්මගේ TikTok එකකද බියකරු සසර කියලා කමෙන්ට් එකක් දාලා.
0: අම්මා නෑ.
1: ඔව් තාත්තා දන්නේ නැද්ද?
0: නෑ නේවා.
1: ඒකනේ කියන්නේ තාත්තදී මේ ගෙදර වෙන මුකුම්ම දන්නේ නැහැ තාත්තා. තාත්තා ෆෝන් එකේමනේ. තාත්තා මොනවද කියන්නේ මේ ගෙදර වෙන දේවල් දන්නේ? දැන් අක්කා ගියානේ පැනලා ගියා දන්නවට තාත්තා.
0: මොකක්?
1: අක්කා පැනලා ගියා.
0: අප්පයිද වර කවයිද මම?
1: දැන් හදි හතරක් ඉඳලා තියෙන.
0: ගියක් ඔය දෝ මන් දන්නේ නේවා.
1: ඒක තමයි කියන්නේ. තාත්තට කිසි දෙයක් දන්නේ නැහැනේ තාත්තා ෆෝන් එකේමයි.
0: එහෙම කියන්නේ බාමේ. මම හරි මම මොනවද කියවා හරි වෙන අක්කාරියක් කොහොමත් කිල්ලෝ යනවා නේ මං ගෙදරදී. හරි මට මොනවද කියවා වෙන මොනවද විශ්වලා තියෙන ෆෝන් එක නිසා.
1: වෙන මොනවද? කල් මෙතන මේ ඔක්කොම තාත්තට මේ මිස් කරගෙන තියෙන ගෙදර ෆෝන් එක නිසා. පවුලේ මිනිස්සුත් එක්ක තියෙන සම්බන්ධතා හේරම නැති කරගෙන තියෙන. ගෙදර ඇතුළේ වෙන දේවල් ගැන මුකුල් සවි මේ දේවල් දන්නේ නැහැ තාත්තා.
0: දැන් උඹ කියන්නේ මම ගෙදර ඇතුළේ වෙන දේවල් මුකුල් මා සවිඥානික නෑ කියලාද?
1: අවිඥානික නෑ තමයි.
0: මම
1: කියන්නේ බොරු කියලාද කියන්නේ?
0: බොරු නම උඹ කියන්නේ. හරි උඹ හරි ඉතහංගෝ. අම්මට එන්න කිව්වා. අම්මගේ උහාමවි.
1: අම්මගෙන් අහන්නේ?
0: ඔව් අම්මට එන්න කිව්වා මම මේ ගෙදර වෙන දේවල් දන්නේ නැද්ද කියලා. එයාගේ යුතුකමක් තියෙන මට කියන්න මං ගෙදර ආවා. අම්මද වෙන දේවල් ගෙදර කිරිමියෙක් වුණාම බම් මේ ගෙදර සෙවුළු ගහගෙන ඉන්නම නෙවෙයි වෙන වැඩ තියෙන. අම්මට එන්න ගියා.
1: අම්මට?
0: ඔව් විමලා
1: ඔබට කියන්න මට කියන්න කලින් තාත්තා පවුල ගැන හොයලා බලන්න. ෆෝන් එක ඔබ ඉන්නේ නැතුව මෙතන. ෆෝන් එක නිසා තාත්තට පවුල් පන්සල් ඔක්කොම මගහැරිලා තියෙන.
0: ඔබ අම්මා දෙන්න ගියාකෝ.
1: අම්මා කොහෙද ගෙදර?
0: ඇයි?
1: ඔබගේ අම්මා ආච්චි අම්මත් එක්ක වලියක් දාගෙන දැන් ගෙදරින් ගිහලා අම්මා සති දෙකක් විතර ඇදිනේ.
0: මක් කියන්නේ? ඔය ඇත්තමද?
1: ඒකනේ කියන්නේ තාත්තා ඒක දන්නේ නැද්ද?
0: නෑ නුඹා.
1: කාටද ඉතින් කියන්නේ?
0: ඉතින් මට කලින් කියන්න තිබ්බනේ බා. දන්නා නම් හත්තෙන් ඉන්නවනේ.
1: ඈ?
0: හැබැයි කියාද බා? ජින්තු පිටියේ මම වෙනෝ ජින්තු පිටියේ මම වෙනෝ

0: क्या था टॉप स्टोरी
1: සංශෝධිත බස් ගාස්තු ලේකන බස් හිමියන්ට හෙට මැදම රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනයට අදාළ සියලු ගාස්තු ලේකන බස් හිමියන් වෙත යොමු කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ සංශෝධිත බස් ගාස්තු සියලු බස් රථවල ප්‍රදර්ශනය කළ යුතු බවයි. ගාස්තු ලේකන නොලැබුණු බස් හිමියන්ට ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. නැගෙනීර යුක්රේනයේ කොස්ටියන්ටි ප්‍රදේශ අල්ලාගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් පැසුවේ අල්ලාගත් ප්‍රදේශ උපාය මාර්ගික වැදගත්කමක් ඇති ප්‍රදේශයක් වන බවයි. රුසියානු ප්‍රහාරවලින් වැඩි ආරක්ෂක කලාපය මේ බවද හඳුනාගෙන තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

ඉතින් හුදේ 10යි විනාඩියටයි වෙලාව. මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා ඉතින් අද මගෙන් තමයි අහන්න වෙන්නේ. මොකද මගේ කටහඬත් වෙනස් වෙලා. එතකොට මට කතා කරගන්නත් ටිකක් අමාරුයි. ඒ නිසා අද මමම ප්‍රසන්ට් වෙලා මමම ආටිස් වෙනවා කියන එක තමයි අද චාට් එකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මොකද වෙන්නේ? මගේ වැඩ කටයුතු කොහොමද? එතකොට අලුත් වැඩ කොහොමද? මගේ නම් ඉතින් ලකු නිර්මාණ කියලා එකක් නැහැ. මොනා හරි තියෙනවනේ. ඉතින් ප්‍රශ්න මඩගෙන් යොමු කරන්න අද පුළුවන්. මම තමයි මෙතන ආටිස්ට් හොඳේ. ඉතින් මේ අද මම විතරයි ඉන්නේ. සහ අද අලුතෙන් සින්දු ටිකක් රිලීස් කරන්න තියෙනවා. ඒ ටිකත් අද 12 වෙන්න කලින් අපි කට්ටියම එකතු වෙලා කරමු නේද? අහගෙන ඉන්න ඔබත් එක්ක එකතු වෙලා කරමු. අලුත් සින්දු තියෙනවා අපිට එකක් හෝ දෙකක් අලුතෙන් රිලීස් කරන්න අද චාට් එකේ. ඊට අමතරව ඔබට හිතනවා නම් මේ චාට් ෂෝ එකට අලුතෙන් ඇඩ් වෙන්න ඕනේ සින්දු මෙන්න මේවා තියෙනවා මේවා තියෙනවා කියලා අපිට මැසේජ් එකක් එවන්න 0711 982 2 4 අපේ වට්ස්ඇප් නම්බර් එකකට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඔබට පුළුවන් අද චාට් එකට මෙන්න මේවා එකතු වෙන්න ඕනේ, මේ චාට් ෂෝ එකට මෙන්න මේ සින්දු එකතු වුණොත් තව ගොඩක් ලස්සන කරගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ තව මොනා හරි අදහස්, උදහස්, විවේචන, ඒ හැමදේම අපි බාර ගන්න ලෑස්ති. හරිද? ඒවා තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාන්න. ඒ හැම දෙයක්ම, ඒ කියන්නේ ඒවා විතරක් නෙමෙයි, මොනා හරි මගෙන් අහන ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. රයිට්. එහෙනම් අපි චාට් එකේ ඊළඟ සින්දු අහන්න තමයි මේ සූදානම. මමත් වැඩි කතා කරන්නේ නැහැ ඉතින්, මම ආටිස්ට්නේ. ඕනේ පොඩි මගේ වොයිස් එකත් එක්ක වෙනස් වෙලා. මගේ ඉතින් අර පරණ වොයිස් එක ගන්න තිබ්බනම් වොයිස් දෙකකින්ම කතා කරන්න තිබ්බා. හැබැයි එහෙම කරන්න බෑනේ. රයිට්. එහෙනම් ඉතින් අද දවසේ මෙහෙම ගත කරමු. 12 වෙනකන් අහගෙන ඉන්න. මේ අද චාට් එකේ නම්බර් 19. බොනිකර තරුවක්. ක්‍රිෂාන් පෙරේරාගේ බොනිකර තරුවක්.

0: ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක ලයිට් වාටර් ෆෝන් බිලට සහනය මෙන්න
1: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන්නය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන
2: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 50යි ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් වර්සිටි
3: පරම්පරාගත අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩ ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University The Place to Be
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න
9: ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
10: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
11: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි
12: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි

0: දැනු නද සුදු කොටි ගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට වට්ස්ඇප් කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
9: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට
10: අපි බලන්නේ නැතුව අපි හිතන්නේ නැතුව සමාහලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ
9: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
10: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නෑ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒකේ නා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද?
9: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
11: සියත බණමඩුව.
9: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: We can see it.
2: This week's number 16.

0: නැති හොඳුනත් ඇතිවෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
1: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාල්ලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වල පල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
0: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
1: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුවා.
0: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: අසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. අසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 011 4700.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වන රූපමනායි කොන්දේසි සහිතයි.
4: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා හිට්ම සින්දු විසෙන් මේ අංක 14.

0: සියත දෙවයිනපුරා සියත විසයි විස සියත 2020
1: උදේ 10යි විනාඩි 40යි වෙලාව. මම කිව්වනේ අනිවාර්යයෙන්ම අද අලුත් සින්දුවක් රිලීස් කරනවා කියලා. ඉතින් ඒකට තමයි මේ සූදානම් වෙන්නේ. අපි මුලින්ම බලමු මේ සින්දුව සිං කරන්නේ කවුද කියලා. පොඩි වෙලාවක් දෙන්න, පොඩ්ඩක් ස්ක්‍රීන් එක ඔෆ් වෙලා තියෙන්නේ. සින්දුව සිං කරන කෙනා, ඉතින් හරි ලස්සන සින්දුවක්, ලස්සන වචන පෙළක් එක තමයි මේ සින්දුව හැදිලා තියෙන්නේ. රයිට්, සින්දුව ලියලා තියෙන්නේ රසික දිසානායක, ෆ්‍රැන්ෂියන් කොල්ලෙක් තමයි සින්දුව ලියලා තියෙන්නේ. ඊට පස්සේ මේ සින්දුව කියන්නේ සනෝෂ දිල්ෂාන් කියලා ලස්සන කොල්ලෙක්ගේ. එතකොට මියුසික් කරලා තියෙන්නේ ඔය අපි කවුරුත් දන්න සින්දු ගොඩක් මියුසික් කරලා තියෙන ප්‍රගීත් පෙරේරා, කොමලියා වගේ සින්දු මියුසික් කරලා තියෙන ප්‍රගීත් පෙරේරා තමයි මේ සොන් එක මියුසික් කරලා තියෙන්නේ. ඉතින් රසික දිසානායක ලියපු ලස්සන වචන වලට තමයි සනෝෂ දිල්ෂාන් සිං කරලා තියෙන්නේ. ඉතින් ප්‍රංශයේ ඉන්න රසික සමහරට ප්‍රංශයෙන් කෙල්ල දිහා බලාගෙන ලිවල රට ලංකාවේ ඉන්න කෙල්ලක් දිහා බලාගෙන මේ සින්දු ලිව්වත් දන්නේ නැහැ. කොහොම නමුත් වචන ටික හරිම ලස්සනයි. ඉතින් අද චාට් එකෙන් අපි රිලීස් කරනවා හීරෝ තනි වී ගියා අලුත්ම සින්දුවක්. මේ සින්දුව අහන්න, අහලා ඒ රස විඳින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මෙන්න සින්දුව ඇහෙන්න පටන් ගන්නවා. හීරෝ තනි වී ගියා අලුත්ම සින්දුව. ලස්සන මියුසික් එකක් ප්‍රගීත් පෙරේරාගෙනේ.

0: உதய தாயா வினாடி பண்ண சாயே
1: சீத பாத்தரே விதாசா உதய ஹதை பனஹட අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
0: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
0: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නෑ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒකේ නා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣೆ ಒಪ್ಪುಮಿಯನ್ ಟೈಮಿರುವ ಸೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೇ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮೆನ್ ಮವಕುಮೆನ್
1: 2026 ಫೀಫಾ ಉಣಸುಮ ಜೂನಿ ದೊಲಸ್ವನ ದಾಸಿಟ ಸಜೀವೀವ ಪ್ಯೂರ್ ಮೊಬೈಲ್ ಆಪ್ಕೆ ನೊಮಿನೇ ಬಲನ್
2: ಎಸ್ ಎಲ್ ಟಿ ಮೊಬಿಟೆಲ್ ಪ್ಯೂರ್ ಟಿವಿ ನೀಲ ವಿಕಾಶಕ
3: දැන් ಪ್ಯಾನ್ ಏಷ್ಯಾ ಬ್ಯಾಂಕ್ವೆಂಟ್ ඔබේ ಸ್ಥಾವರ ತಂಪತು ಸಂದಹ ಇಹಲ ಪೊಳಿಯಕ್ ಲಬಾ ಗನ್ನ ಅದಮ ඔබේ ಲಂಗಮೇತಿ ಪ್ಯಾನ್ ಏಷ್ಯಾ ಬ್ಯಾಂಕು ಶಾಖಾವಟ ಪಿವಿಸೆನ್ನ ನೆತಿನಂ 0114 567 222 ಅಮತನ್ನ
4: ಕಲಿಂಗ್ ಏಕಟ ಏಕ දැන් ಸರಟ ದೆಕ ಬರ್ಗರ್ ಕಿಂಗ್ ವೆತಿನ ರಸಮನಸ ಸ್ಪೈಸಿ ಕ್ರಿಸ್ಪಿ ಚಿಕನ್ ಬರ್ಗರ್ಸ್ ದೆಕ ರುಪಿಯಲ್ 1450 ಕಟ ಅದಮೇನ್ನ ಲಂಗಮೇತಿ ಬರ್ಗರ್ ಕಿಂಗ್ ಏಕಟ ಡೆಲಿವರಿ ಕರಗನ್ನ ಅಮತನ್ನ 0112 123 123
5: ಅರಿಗೆ ಹರಿಮತನಟ ಗಿಯೇಂದ ಎಲ್ಓಎಲ್ಸಿ ಏಕೆನ್ನ ಲೋನ್ ಏಕ ಗತ್ತೆ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0115 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: ඉස්සර මායි චාලි Amazon වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
10: අනේ මක්කලෝ මාවත් එක්කන් යන්නකො ඔයා කැලේ යනකොට.
9: එක්කන් යන්නම්. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ.
10: ඒ මොකද?
9: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
11: ලාටං. ලා මක්කලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
14: 98.2 98.7

0: क्या था टॉप स्टोरी।
1: डेंगू मरण तीस नव्याक दाक्वाई है लटा මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 දී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1144. මෙම වසර තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 58810ක් දක්වා ඉහළ ගියා. දැනට පවතින අධ්‍යවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 142. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ පරීක්ෂාවට ලක් කළ පාසල් අතරින් 40% ඩෙංගු වතුර කීටයන් සහිත පරිශ්‍ර හමු වී ඇති බවයි.
2: මෙතන තියෙන ගැටලුව තමයි මරණ සංඛ්‍යාවත් මේ දවස් තුන හතර වෙනකොට වැඩි වෙලා තිබෙනවා 39 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා මේක ඇත්තටම සැලකිය යුතු තත්ත්වයක්. මේ සම්බන්ධව යම්කිසි වගකීමක් ජනතාවටත් පැවරෙනවා. මොකද අපි දන්නවා තවමත් රාජ්‍ය ආයතන පාසල්වල තවමත් මේ මදුරුවන් බෝනස් ස්ථාන පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම තමන්ගේ පාසල් මේක ඇත්තටම ගාම කනගාටුළු කරුණක්. පරීක්ෂා කරන ලද පාසල්වලින් 140ක් තාම ඩෙංගු මදුරුවන් කීටයන් සහිතව මදුරු බෝනස් ස්ථාන පවත්වාගෙන යනවා.
1: දැන් ක්‍රීඩා පුවතක්. පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 වටේ තීරණාත්මක තරග දෙකකින් ආජන්ටිනාව සහ ඊජිප්තු ජයකඩු ලැබුවා. එම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිවත්වීමට සිදුවේ ඔස්ට්‍රේලියාව සහ කාබෝ වයිට් රාජ්‍යයටයි. ඊජිප්තු සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1 ලෙස සමතත්තේ පසු වුණා. ජයග්‍රහකෙන් තේරීම සඳහා ලබා දුන් දඬුවම් පහර අවස්ථාවේදී 4-2 ලෙස ජයවාර්තා කළ ඊජිප්තුවයි. අමරිකාවේදී පැවති තවත් තරගයකින් කාබෝ වර්ඩ් කණ්ඩායම ගෝල 3-2 ලෙස පරාජය කරමින් තීරු ජයක් ලැබීමට ආජන්ටිනාව සමත් වුණා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 සියත දෙව

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
3: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
2: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.

0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද?
1: අපි
2: බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්න වලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
8: මන්නම් හිතන්නේ නැත.
6: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
11: බලන් ඉන්න ජූලි 6 වනදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: අත්‍යවශ්‍ය බණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
1: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලියකිය බිලි අවමයි වාරික පහසුයි ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය
2: හිනාවෙන්න මෙන්න වෙලාව
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු
4: අහසින් වැටෙන එක
3: ඔව් කියනකෝ අහසින්
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්
3: කියනකෝ
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානා උස්ස ගන්න එපා අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද
5: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive
6: අනුග්‍රහය
7: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
12: සුබ දවසක්
13: අලුත් වෙලා
14: පහසු වෙලා
15: තෑගි වැඩි වෙලා
16: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
17: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
18: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
7: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න
5: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
6: ඈරාලා හමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
5: හෑ
6: ඔහුරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
7: Tilakavardhan Textiles
9: We can make it

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can see it.
2: This week's number 3.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ඩෙංගු මරණ 39ක් දක්වා ඉහළට. පාසල් 140ක ඩෙංගු මදුරු කීටයක්. කොත්තු ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 15කින් 15යි. සංශෝධිත බස් ගාස්තු හෙට මැදියම් රැයේ සිට. අධිබර සහිත පාසල් දරුවන් සංඛ්‍යාවේ වැඩිවීමක්. ඇමරිකාවේ ලැබ් ගිනි.
0: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාස

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්චර්ස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
11: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
10: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
11: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නෑ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
10: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
12: සියත බණ මඩුව.
10: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
13: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
15: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
16: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
18: සියත පොකට් මනී.
19: 98.2 98.4 සියත දෙව

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෝෘති සිරස්තල.
1: ඩෙංගු මරණ 39ක්. පාසල් 140ක ඩෙංගු මදුරු කීටයන්. කොත්තු ෆ්‍රයිඩ් රයිස් මිල අඩුවේ. සංශෝධිත බස් ගාස්තු හෙට මැදියම් රැයේ සිට. අධිබර සහිත පාසල් දරුවන් සංඛ්‍යාවේ වැඩිවීමක්. ඇමරිකාවේ ලැව්ගිනි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මෙම වසරේ ගතූ කාලය තුළ සිදු ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ කුස් තිබෙනවා. ගතූ පෙ 24 දී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1144ක්. මෙම වසර තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58810ක් දක්වා ඉහළ ගියා. දැනට පවතින අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 142ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ පරීක්ෂාවට ලක් කළ පාසල් අතරින් 140ක ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර හමු වී ඇති බවයි.
3: මෙතන තියෙන ගැටලුව තමයි මරණ සංඛ්‍යාවත් මේ දවස් 3-4 වෙනකොට වැඩි වෙලා තිබෙනවා, 39 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා මේක ඇත්තටම සැලකිය යුතු තත්ත්වයක්. මේ සම්බන්ධව යම්කිසි වගකීමක් ජනතාවටත් පැවරෙනවා. මොකද අපි දන්නවා තවමත් රාජ්‍ය ආයතන පාසල්වල තවමත් මේ මදුරුවන් බොහොම ස්ථාන පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම තමන්ගේ පාසල්. මේක ඇත්තටම තම කනගාටුලු කරුණක්. පරීක්ෂා කරන ලද පාසල්වලින් 140ක් තාම ඩෙංගු මදුරුවන් කීටයන් සහිතව මදුරු බොහොම ස්ථාන පවත්වාගෙන යනවා. දැන් මේ ඉන්න මදුරුවන්ගේ දෂ්ට කරන කාලයත් යම් කිසි වෙනසක් උත් තියෙනවා. දැන් ඉස්සෙල්ලා අපි කිව්වා උදේ පාන්දර සහ සවස්වර කියලා. නමුත් දැන් බොහෝ වෙලාවට උදේ පාන්දර සිට උදේ 11 වෙනකන් විතර මේ දෂ්ට කිරීම සිද්ධ වෙනවා. ඒක නිසා ඍජුවම මේ දරුවන් මේ බදුරුවගේ දර්ශනයට පාත්‍ර වෙනවා. ඒකම ආගමික සිද්ධාස්ථාන, එවැනි පොදු ස්ථානවල සහ රජයේ ආයතනවල තවමත් බදුරුවන් බොහෝ වෙන ස්ථාන තියෙනවා. කරුණා කරලා ඒවා තමන් ඍජුවම සම්බන්ධ වෙලා ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
1: මේ අතර විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපන ආයතනවල ඩෙංගු රෝගින් පොකුරු වශයෙන් වාර්තා හොත් එම ආයතන වසා දැමීමට කටයුතු කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න සඳහන් කළා.
4: අපි මේ මොහොතේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන මේ ඩෙංගු වසංගතය ගලවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් අරන් තියෙනවා. පහුගිය 18 වෙනිදා අපි අධ්‍යාපන ආයතන සියල්ලම පිරිසුදු කිරීම කියන කොටස කළා. ඒ වගේම මාර්ගෝපදේශයන් නිකුත් කළා ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් සාමාන්‍ය අධ්‍යයන පාසල් අධ්‍යාපනය කරන ආයතන වලට. ඊට පස්සේ දැන් අපි කියලා තියෙනවා පිරිසුදු කිරීම ක්‍රියාවලිය හැමදාම සිද්ධ කරන්න කියලා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපන ආයතන වල ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. පොකුරු වශයෙන් වාර්තා වෙනවා නා. අංශවල උපදෙස් මත මාට වහන්න සිද්ධ වෙනවා. ඒ හින්දා තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලය වැහිලා තියෙන්නේ.
1: රජී වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ රෝගීන් රෝහල්ගත වීම ප්‍රමාද වීම මරණ සංඛ්‍යා වැඩිවීමට ඍජුව බලපා ඇති බවයි.
5: රට තුළ ඩෙංගු රෝගී අධිවසංගත තත්ත්වයක් දක්වා නිර්මාණය වීමේ අනතුර තවමත් පහව ගිහිල්ලා නැහැ. දෛනිකව රෝගීන් දහසක අධික ප්‍රමාණයක් අපිට හැමදාම රට තුළින් වාර්තා වෙනවා. මුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන් ඉවස්සල රැඳිලා හෝ වෙන වෙන ප්‍රතිකාර ක්‍රම ලබා ගනිමින් රෝහල්ගත නොවි. මෙතන බරපතලම කාරණය තමයි ජුනි මාසයේ තුලදී විතරක් රෝගීන් 20,000කට ආසන්න ප්‍රමාණයක්, කියන්නේ 140කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා මෙතෙක් මේ අවුරුද්දේ වාර්තා වුණු රෝගීන්ට. පහුගිය අවුරුද්දට සාපේක්ෂව ගත්තාම පහුගිය මාසේ ජුනි මාසයේ සංසන්දනය කරහම ඩෙංගු රෝගීන් වාර්තා වීම 400කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තවමත් අපි දකින්නේ නැහැ මේක යම් ආකාරයක පාලනයකට ලක් වෙන ආකාරයක්. දෛනිකව රෝගීන් වාර්තා වීම ඉහළ යනවා. ඒ වගේම රෝහල්ගත වීම ප්‍රමාණයත් ඉහළමින් තියෙනවා. ඒ තුළ විශේෂයෙන් බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කේ වගේම නුවර රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල් සියල්ලම වගේ තාම දැඩි අදබදයකට ලක් වෙමින් තියෙන්නේ. රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් තියෙනවා. මේ සියලු කාරණාත් එක්ක අපි දකින්නේ ඩෙංගු රෝගීන් පාලනයෙන් ගිලිහී යාමේ අවදානමක් අපිට තියෙනවා.
1: පවතින ඩෙංගු අවදානම මර්ධනය කිරීම සඳහා නිකුත් කළ ලද චක්‍රලේඛයේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණා. ඩෙංගු අසංගත තත්ත්වය පාලනය කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර සහ ඉදිරි වැඩපිළිවෙල හා සැලසුම් පිළිබඳ එහිදී අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනයට අදාළ සියලු ගාස්තු ලේඛන බස් හිමියන් වෙත යොමු කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ සංශෝධිත බස් ගාස්තු සියලු බස් රථවල ප්‍රදර්ශනය කළ යුතු බවයි. ගාස්තු ලේඛනය නොලැබුණු බස් හිමියන්ට ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් එය ලබාගත හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඊයේ දිනේදී. සාමාන්‍ය සේවා යටතේ දුර කිලෝමීටර් 100ට අඩු බස් ගාස්තු වැඩි කර ඇත්තේ 112කින්. දුර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි නම් බස් ගාස්තු 120කින් ඉහළ යනු ඇත. සුපෝකුබෝකී සේවාවල දුර කිලෝමීටර් 100ට අඩු බස් ගාස්තු 112කින් වැඩිවන අතර එම කාණ්ඩයේ දුර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි බස් ගාස්තුව 115කින් ඉහළ දමන බවයි ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ. නව ගාස්තු සංශෝධන අනුව රුපියල් 30ක් පැවති අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා ඉහළ යනු ඇත. මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල පැවසුවේ වාර්ෂික බස් ගාස්තු සංශෝධන ක්‍රියාවලිය ඉවත් කර ස්ථිර බස් ගාස්තු ක්‍රමවේදයක් සැකසීමට අවශ්‍ය මූලික සාකච්ඡා මේ වන විට සිදු කරන බවයි. ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතියෙන් යුතු බස් සේවාවන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මෙරට ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය සහ සුපෝකුබෝකී බස් රථ සේවා පමණක් බවයි සභාපතිවරයා පැවසුවේ. ආපන ශාලාවල ආහාර මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහත යාමත් සමගයි. සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින් පහත දමන බවයි.
6: අපි ආහාර පාන වල මිල 15 හෙලනවා. මිල ගණන් විදියට ගත්තොත් එනවා ටී එකක් ප්ලේන් ටී එකක් රුපියල් 5ක් වෙන මිලකින් 15ට දානවා.

0: ඒ වගේ වෙලාවට අපේ දැන් ඉස්සර ලක්ෂ 25ට තියෙර ගිය වියදම දැන් ලක්ෂ 75ක් 80ක් විතර වෙලා. අපි අපේ වියදම් වැඩි ඇත්තටම සමහරක් බොහොම අමාරුවෙන් ණය වෙලා එන්නේ. ඒ නිසා මේ තාම තෙල් සනහදාරය තාමත් දුන්නේ නැහැ. ඒක ලක්ෂ එකම නැහැ. ඒක නම් දැනෙන්නේවත් නැහැ බෝට්ටුවකට ඒක දුන්නද නැද්දත් කියලා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ආණ්ඩුවකින් ඉල්ලා සින්නවා අපි සාමාන්‍යයෙන් පුණ කර්මාන්තයේ දෙන බෝට්ටුව අපි තියෙන්නේ. රටට විදේශ විනිමය කියන යාත්‍රා සිංහ යාත්‍රා මෙහෙම මේ පාඩු වෙලා බැඳගෙන බැඳගෙන ගියොත් එම ඒ ඩොලර් ටිකක් නැති වෙයි රටට. එහෙනම් මේකට ඉක්මන් විසඳුමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
1: පාසල් දරුවන් 12.1% අධිපරිණ්‍යුක්ත බවට පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. අධික ලුණු සහ තෙල් සහිත ආහාර ගැනීම හේතුවෙන් දරුවන්ගේ ස්ථූල භාවයේ වැඩි වී ඇති බවයි මොනවන රෝගයකගේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පැවසුවේ. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්.
2: බොහෝ නොවන රෝගාංශයේ සෞඛ්‍ය මාත්‍යාංශයේ දත්ත රැස් කරලා තියෙනවා. ඒකෙදි හෙළි වුණා 2021 දී අපේ වැඩිහිටි කාන්තාවන්ගෙන් 47.6%ක්ම අධිබරෙන් පෙළෙනවා කියලා. එතකොට මෙහෙම පිරිමින්ගෙන් 30%ක් අධිබරෙන් පෙළෙනවා. පිරිමින්ගෙන් 6.3%ක් තූලතාවයෙන් පෙළෙනවා. මේකට හේතුව හොයලා බලනකොට අපිට දකින්න ලැබිලා තියෙන්නේ මේගොල්ලෝ පුරුදු වෙලා තියෙන ආහාර රටාව.
1: දරුවන්ගේ 41%ක් අධික තෙල් සහිත ආහාර අනුභව කරන බවයි විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පැවසුවේ.
2: ඊට අමතරව 41%ක් අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරලා තිබුණා. අධිබර සහස්තාවයට ලක් වුණාම මේ දරුවන් ඉතාම අඩු වයසේදී මේගොල්ලන් නොයෙකුත් බොහෝ නොවන රෝග, ඒ කියන්නේ දිය වැඩියාව, අධි රුධිර පීඩනය, ඊළඟට අපි කියන සමහර වෙලාවට පිළිකා තත්ත්ව, අතිසැකසූ ආහාර නිතර නිතර ගැනීම නිසා නොයෙකුත් රෝගාබාධ වලට අඩුම කාලකදී මේ දරුවන් භාජනය වෙනවා. ඒක නිසා අපි මේ පෝෂණය සම්බන්ධයෙන් මැදිහත් වීම කරමින් මේ කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කරන
1: ආණ්ඩුවේ නියෝජිතයින් ගොවීන්ට අපහස සිදු කරන්නේ වී සඳහා නිසි සහතික මිලක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.
3: දැන් අත්ත වශයෙන්ම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහත්මයව මාකට් කරේ කොහොමද? ගොවියෙක්ගේ පුතෙක් රජ කරවමුයි කිය. ගොවියෙක්ගේ පුතෙක් රජ කරවන්නේ කියලා දැන් ගොවියගේ පුතා රජ වුණයින් පස්සේ ඒ රජ පරම්පරාවට 159 කුත් එකතු කරගෙන පාර්ලිමේන්තුවේ 3-2 ගත්තයින් පස්සේ මේ ගොවිතන අර ශ්‍රී විභූතිය නොවේ. එතකොට ගොවියගේ පුතා දිනවනකම් ගොවිතන හොඳයි. ගොවිය හොඳයි. 159 ගන්නකම් හොඳයි. හැබැයි ඒෙන් පස්සේ ගොවිය රටට කරදරයක්. බදු ගෙවන්නන්ගේ මුදල් වලින් පෝෂණය වෙන කණ්ඩායමක් ඒ අපහස කරන්නේ ගොයන් කකා ගොවි බිමේ ඉඳගෙන පොරොන්දු 150 දී ගන්න බැරි.
1: මේ අතර වෙනස් කළ යුත්තේ ආණ්ඩුව නොව රාජ්‍ය ප්‍රතිපත්ති බව පෙරටුගාමි සමාජවාදී පක්ෂ අධ්‍යාපන ලේකම් පොබුදු ජාගොඩ සඳහන් කළා.
4: පෙරලන්න ඕනේ ආණ්ඩුව නෙමෙයි. පෙරලන්න ඕනේ මෙතෙක් ආපු රාජ්‍ය ප්‍රතිපත්තිය. මෙතෙක් ආපු සමාජ ආර්ථික ක්‍රමය. ඒකයි පෙරල ගන්න ඕනේ. එහෙම නැතුව මීට අවුරුදු එකහමාරකට විතර කලින් 2024 දී මිනිස්සු ආණ්ඩුව පෙරළුවානි. ඉතින් ආණ්ඩුව පෙරලලා මොකක්ද උනේ? මුකුත් උනේ නැහැ. ජීවිතවල කිසි වෙනසක් උනේ නැහැ. දැන් දයාසිරි යෝජනා කරනෝනේ. ආය ආණ්ඩුව පෙරළමු කියලා. ආය ආණ්ඩුව පෙරලලා මොකක්ද වෙන්නේ? ඒත් මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් එක එකනා කියන ලනු කන්නේ නැතුව ජනතාව මේ කොහොමද මේ සිස්ටම් එක වෙනසක් කරගන්නේ? කොහොමද රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ? කොහොමද ආර්ථික මේ සමාජක මේ දේශපාලන ක්‍රමේ රාජ්‍ය ව්‍යුහය වෙනස් කරන්න කියලා අවධානය යොමු කරා.
1: පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සංරක්ෂණ කමිටු ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ පුරාවිද්‍යා දෙස තිය මූලික කර ගනිමින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පැවසුවේ පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමද ආරම්භ කරන බවයි. උමේව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
5: පුරාවිද්‍යාත්මක වැදගත්කම සහිත ස්ථානවල අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා ප්‍රජා සංරක්ෂණ කමිටුව. අතරම ගත්තොත් එහෙම මේ ප්‍රදේශයේ මේ විශේෂ ක්ෂේත්‍රයට අදාළ අලුත්කමක් තියෙන මේ විශේෂ ක්ෂේත්‍රය පිළිබඳව යම් අවබෝධයක් තියෙන ඒ සඳහා වමනාවක් තියෙන පිළිසෙක කරාසි කරලා අපි බලාපොරොත්තු වෙනවා ඒ ස්ථාන කේන්ද්‍ර කරගෙන ප්‍රජා සංරක්ෂණ කමිටුවක් පත් කරගන්න. ඒ අනුව අපේ රටේ හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන හැටියට මේ දෙසතිය තුළ වැඩ කටයුතු ආරම්භ කරන්න අපි හරියට සූදානම් කරලා තිබෙනවා. ඉතින් අපේ ඉලක්කය තිබෙන්නේ එවැනි ස්ථාන පළවෙනි අධිකරණ හැටියට 1000ක් සංරක්ෂණය කිරීම.
1: වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 11,46,573 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මෙම වසරේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී. එම සංඛ්‍යාව 279,328ක්. ජූනි මාසයේදී සංචාරකයන් 1,24,551 දෙනෙකු මෙරටට පැමිණියා.

0: එයතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින්ද වැඩි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. සංචාරක ආදායම මෙරට ප්‍රධාන ආදාය මාර්ගවලින් එකක් වන බැවින් ඒ ඉහළ නන්වා ගැනීමට පියවර ගත යුතු බව විශ්ලේෂකයන් පවසනවා. ඒ සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ඩී.එස්.සී. සුරංග සිල්වා පැවසුවේ.
1: අපි අලුත් සංචාරක උත්පාදනය වන අංශ සඳහා යන්න ඕනේ. ඒ කියන්නේ අපි ඔරිජිනේෂන් කන්ට්‍රිස් වලට යන්න ඕනේ. ඒ වගේම මෙතෙක් කල අපි බටහිර යුරෝපයේ සහ රටවල් කීපයකට කේන්ද්‍රගතලා තියෙන සංචාරක ප්‍රවර්ධනයට වඩා අපි අනිත් ප්‍රවර්ධන කටයුතු කරන්න ඕනේ. ඊළඟ දෙවෙනි එක තමයි තවත් රටවල් එක්ක ඒකාබද්ධ සංචාර කර්මාන්ත කරන උදාහරණයක් වශයෙන් අපි දන්නවා තායිලන්තය, මාලදිවයින වගේ රටවල සංචාරක විශාල ප්‍රමාණයක් යනවා. එතකොට අපි ඒගොල්ලොත් එක්ක ඒකාබද්ධව සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කරන විශේෂිතව ගිවිසුම් ගන්න ඕනේ. කියන උදාහරණයක් වශයෙන් මාලදිවයින සංචාරකයේ බීච් ටුවර්ස් වලට ආවට ඒගොල්ලන්ට නේචර් කල්චර් වගේ ඒවා ගන්න අපේ රටේම අත්‍යවශ්‍ය වෙනවා. නැත්තම් එවැනි දේවල් අපි උපක්‍රමශීලීව කටයුතු කරනවා.
0: Big 7 ට්‍රැවල් ආයතනයේ සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 2026 වසරේ සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙසද ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවා. එල්නිනෝ තත්ත්වයේ බරපතල බලපෑම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මෙරට වැසි තත්ත්වය අඩුවීමක් සිදු විය හැකි බවයි.
2: ලොකු පුරෝගතනත් එක්ක අපි හිතනවා නොවැම්බර් දෙසැම්බර් වෙනකොට ඒ ස්ට්‍රෝම් තත්ත්වයට පත් වේවි කියලා. කොහොම වුණත් ඒ දැන් මෙතන දුර්වල වෙන තත්ත්වේ ලංකාවට නම් රුජු ලොකු බලපෑමක් තාම නැහැ. අතරම තැලකිය යුතු බලපෑමක් නැහැ. නමුත් අනෙක් රටවල් වලට මේකේ බලපෑම මේ වෙනකොටත් තියෙනවා. ලංකාව ගත්තාම නම් අපිට මේකේ බලපෑමෙන් අපිට අගෝස්තු මාසෙ විශේෂයෙන් නැත්නම් ලබන මාසෙ අපි වැස්ස අඩුවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. සැප්තැම්බර් මාසෙත් මුල කාලේ වැස්ස තරමක් අඩු වේවි. තව එන්නේනෝ සිද්ධිය තියෙනකොට වෙනත් බලපෑම් මේ තියෙන කලපිට පෙරලෙන්න පුළුවන් මේ අපි කියන තත්
0: ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ එල්නිනෝ ඉතා කඩිනමින් ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය විය හැකි බව එක්සත් ජාතීන්ගේ කාලගුණ හා දේශගුණික ඒජන්සිය පවසනවා. එම ඒජන්සිය සඳහන් කළේ එමගින් විවිධ කාලගුණ තත්ත්වය නැතිවීමේ සම්භාවිතාව වැඩි කරන බවයි. එල්නිනෝ දැනටමත් ආරම්භ වී ඇති බවත් ඒක්මනී ශක්තිමත් වන බවත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කළා. අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි 40ක් හටගෙන තිබෙනවා. අමෙරිකාවේ බටහිර කොටසේ නිවාස රසක් ගිනිගෙන විනාශ වුණා. මෙම ලැව්ගිනි තත්ත්වය නම් කර ඇත්තේ ඇස්පන් එකස් ලෙසයි. අමෙරිකාවේ කොලොරාඩෝ නගරයේ පමණක් ඉවත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2200ක්. කොලොරාඩෝ ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේ පැතිරී යන අධික දුමාර හේතුවෙන් ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරන ලෙසයි. පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 වටේ තීරණාත්මක තරග දෙකකින් ආජන්ටිනාව සහ ඊජිප්තුව ජයගනු ලැබුවා. එම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිවත්වීමට සිදුවේ ඔස්ට්‍රේලියාවට සහ කාබෝ වර්ඩ් රාජ්‍යයටයි. ඊජිප්තුව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1 ලෙස සමතත්තේ පසු වුණා. ජයග්‍රහකෙන් තේරීම සඳහා ලබා දුන් දඬුවම් පහර අවස්ථාවේදී 4-2 ලෙස ජයවාර්තා කළ ඊජිප්තුවයි. අමෙරිකාවේදී පැවති තවත් තරගයකින් කාබෝ වර්ඩ් කණ්ඩායම ගෝල 3-2 ලෙස පරාජය කරමින් තීරු ජයක් ලැබීමට ආජන්ටිනාව සමත් වුණා. ජලි සිරස්තල ඩෙංගු මරණ 39ක්. පාසල් 100-40ක ඩෙංගු මදුරු කීටයන්. ඔත්තු ෆ්‍රයිඩ් රයිස් මිල අඩුවේ. සංශෝධිත බස් ගාස්තු හෙට මැදියම් රැයේ සිට. අධිපර සහිත පාසල් දරුවන් සංඛ්‍යාවේ වැඩිවීමක්. අමෙරිකාවේ ලැව්ගිනි. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
3: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: Expecto Patronum!
2: රවුම් කන්නාඩි දෙකකුත් දාගෙන මැජික් යෂ්ටියත් අතට අරන් ගොඩක් දෙනෙක්ගේ ළමා කාලේ ලස්සන කරපු හැරි පොටර් හොග්වර්ට්ස් එක්ස්ප්‍රෙස් එකට නැගලා දැන් අවුරුදු 25ක්.
3: ඒ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න එයාලා ස්පෙෂල් වැඩක් ඕගනයිස් කරලා තියෙනවා. 25 years of Harry Potter film magic කියන මේ සෙලිබ්‍රේෂන් එකේදී Warner Brothers ලා Harry Potter පළවෙනි මූවී එක IMAX theaters වල පෙන්වන්න ලෑස්ති කරලා තියෙනවා.
2: ඒ වගේම තමයි ෆිල්ම් එකේ behind the scene footages එදාට බලා ගන්නත් පුළුවන් වෙයි.
3: Warner Brothers ලා මේ වෙනුවෙන් special theme park එකකුත් හදනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
2: ඉතින් Hogwarts admission letter එක කවදාවත් අපේ ගෙදරට ආවෙන්නේ නැති වුණත් Harry Potter එක ගිය ඒ magic ගමන නම් ආයෙම අපිට යන්න පුළුවන්.
0: Talk of the town.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111 832 1000. NIB The City University, the place to be.
2: Asset-Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset-Line Finance. අදම එන්න, අදම aran යන්න. අමතන්න 0111 800 100.
3: Finishing වහලක් ලෙස color up flow වැජබෙන. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් පහලෙ

0: Didahas bisa pawas ni SLIC Life GV Traction Oppo Indian Time Runa. Tawang tu bonus prati labi agaya. Rupiah kuti 10 harusnya hati ikmawai. Sri Lanka Insurance Life. Biakumin, mawakumin.
1: CDB ek run ganu tenu kerana Oppo. Chala viduli durakatan bil patat run sahaneak. CDB run naya. Rat terang naya dina. Istaram madena.
2: Sri Lankia Reality Vedikave Alutma Peralia. Theater Voice of Family. Talent ticket vitarakma place එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දවන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
3: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
4: 98.2 98.7

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: හරි ගියේ හරිම තැනට ගිහින්. LOLC එකේ ලෝන් එක ගත්තෙ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
5: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
6: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
5: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
6: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
5: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
7: සියත බණ මඩුවා.
5: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV
11: නීලවිකාශකයන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 7467 222 අමතන්න.
12: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
13: අනේ මක්කලෝ මාවත් එක්කන් යන්නක ඔයා කැලේ යනකොට.
12: එක්කන් යන්නම්. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි හොඳේ.
13: ඒ මොකද?
12: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
15: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
16: 98.5

0: किया था टॉप स्टोरी
1: දීවර ඉන්ට කාලගුණෙන් දැනුම් දීමක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දීවරින්ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළකේ වේගය පැයට කිලෝමීටර 55-65 දක්වා වැඩිවීම හේතුවෙන්. දැන් දෙස් පුවතක්. ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලාල් කමේනිගේ අවමංගල උත්සවයට සහභාගී වන ජනතාවට පහසුකම් සැලසීම සඳහා ඉරානයේ පාසල් 5000ක් වෙන් කර තිබෙනවා. ඉරට මාධ්‍ය වාර්තා කළේ අවමංගල උත්සවයට පැමිණෙන ජනතාවට නවාතැන් ගැනීම සඳහා එම පාසල් වෙන් කර ඇති බවයි. අවමංගල උත්සවය සඳහා රටවල් 100ක් නියෝජනය කරමින් මිලියන 10කට අධික ජනතාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධයේ පළමු දින වූ පෙබරවාරි 28 වනදා ඊශ්‍රායලයේ එලකල ප්‍රහාරයකින් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලාල් කමේනි ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකු මිය ගියා. ඉරාන ඉරාක යුද්ධය අවසන් වීමෙන් පසු ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ලෙස අයතුල්ලාල් කමේනි පත් වූයේ 1989 වසරේදී. වසර 40කට ආසන්න කාලයක් ඉරානයේ පාලනය කළ කමේනි සිය රටේ ඉතිහාසය වෙනස් කළ නායකයා ලෙස ඉරට ජනතාව පිළිගනු ලබනවා. යුද්ධය අවසන් වන තෙක් ආරක්ෂිතව තැන්පත් කර තිබූ ඔහුගේ දේහය ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදර්ශනය කර ඇත්තේ බීදුරු පෙට්ටියක බහලවේ. අවමංගල්‍ය උත්සවය සතියක කාලයක් පැවැත්වීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 සියත දෙවයි

0: තවල් එකයි විනාඩි 10යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.711 3777.
5: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් කෝලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි වටවල තේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි රැන්ඩා බේබි රත්මාල් සබන් 5 පැක් එක ඉතිරි රුපියල් 200යි කාගිල්ස් වර්සිටි
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතිල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200යි 200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University, The Place to Be.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
1: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
1: 13.19ට කෝල් එකක් ගන්නකො.
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
6: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නු නගසුදු කොච්චිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නමවි
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
6: කාජිරිය ගොබ්බයා
7: එයි හතද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ
3: නිලබල කරේති ඔලමුල පුරේ
5: ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක් වත්.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
5: අනුග්‍රහය.
6: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථාවකරි ලෝකට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා
11: පහසු වෙලා තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ වෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
20: හිරි ගොවි දිවි සරුවේ මයි උපන් දිමෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාම අපේ කිරිසන් නාමයයි
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් එබ දෙකකුත් ගහලා
6: ඈරාලා හමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
5: හෑ
6: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
7: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4
8: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
1: වීකෙන්ඩ්

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔලුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV
8: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න. 011 5 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5 කාලට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනි 98.2 98.5

0: यह था टॉप स्टोरी।
1: බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමක්. හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඊට එක්වනු ඇති. ඩෙංගු මර්ධනය සඳහා ජනතා සහභාගීත්වය ඉහළ නංවා ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගේ ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් මිස් ආලෝක බණ්ඩාර පැවසුවේ.
2: ඒ නිසා විශේෂයෙන්ම මම අපේ ප්‍රාමණ නිලධාරීන් ඒත් එක්කම ප්‍රාදේශීය ලේකම්වරු සහ ලේකම්වරුන්ගෙන් විශේෂ මැදිහත්වීමක් ඉල්ලා සිටි මේ කටයුතු වලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කරගෙන ඒත් එක්කම පළාත් පාලන ආයතන ප්‍රධානීන් පහේ නිලධාරීන්ගෙන් විශේෂ මැදිහත්වීමක් එදිනදා කරන වැඩසටහන් වලින් එහාට ගියපු වැඩසටහන් ක්‍රියාකාරීත්වය මේ කියන කාල සීමාවෙදී මේ අවධානය යනතෙක් අවශ්‍ය කරනවා. ඒත් එක්කම අපිට පෙනෙනවා මේක හැම වසරකම මේ තත්ත්වය නැති වෙන නිසා මේ සම්බන්ධිතව අපි ඉලසාරව මේ අවධානම අඩු කිරීම සම්බන්ධිතව ඉදිරියටම කටයුතු කිරීමේ අවශ්‍යතාවයකුත් තිබෙනවා.
1: වසරේ ගත වූ කාලය තුළ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1144 දෙනෙක්. වසර තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 58810ක් දක්වා ඉහළ ගියා.
0: Top story.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: 98.2 98.4 සියත දෙව

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: සිරිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස්. ඉතිරි රුපියල් 320යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ්. ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රකර්. ඉතිරි රුපියල් 50යි. ග්ලෝගාඩ් ටූත් පේස්ට්. ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 167 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී
6: මුදල් සමාගම. මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනේ.
7: මොකක් හරි නෙවෙයි. 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය.
9: David Pieris Motor Company Private Limited.
10: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011 732 1000. NIBM The City University. The place to be.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 167 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
12: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම. Blanca Rating Agency BBB- Stable Outlook.
17: We

0: Asset Line Finance Fit'in Best Bike Best Deal Lekha. İndana Pirimesme Pramukyavana Bajaj CT 100 Ha Platina 100 Motorcycle Sanaha Pahasuma Leasing. Pahasu Leasing Marika Kadinam Anumetiya Saha Avumaliya Kevili. Helmet Tikakut Nomile. Asset Line Finance Adumenna Adumaranyanna. Amutanna Binway Eka Eka Hatarai Hat CICA.
1: Thailand Gyan Sancharaka Kamana Antyak.
2: Habai Adavetti Thailand Te Pradhan Pele Vishwavidyalayala. Europa Vishwavidyalayala Tiyana Hema Upadhi Patamalawakma Patan Arak Tiyenawa.
3: Hello, hi, Mama Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පාවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තේට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
5: අත්‍යවශ්‍ය බාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි.

0: දෙදහස් විසි පවසර SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: 98.2 98.4
4: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
5: We can see you there.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුවා.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශය.
11: මේ බැංකුවේ නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
12: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්.
13: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් ₹1450. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
14: පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
15: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
16: අනේ මක්කලෝ, මාවත් එක්කන් යන්නකෝ ඔයා කැලේ යනකොට.
15: එක්කන් යන්න? හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ.
16: ඒ මොකද?
15: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
18: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
19: 98.2 98.4

දිවයිනපුරා.

0: ගාථා top story.
1: කොළඹ කසල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්. කොළඹ නගරයේ කසල එක්රැස් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරන ලෙස බලධාරීන්ට උපදෙස්දී තිබෙනවා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත් උයකොන්තාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී සම්පත් පරිහරණය උපරිම කාර්යක්ෂමතාවකින් සිදු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඔහු සඳහන් කළේ දැනට ගොඩගැසී ඇති අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කරන ලෙසයි. ඩෙංගු රෝග ව්‍යාප්තියෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු අවම කිරීම සඳහා රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාව උපරිමයෙන් පවත්වා ගන්නා ලෙසද ආරක්ෂක ලේකම්වරයා දැනුම් දුන්නා. දැන් විදෙස් පෝතක්. ඊශ්‍රායලයේ විසින් ලෙබනනයේ සවිකර තිබූ බෝම්බ හතරක් සොයාගෙන තිබෙනවා. එම බෝම්බ ඉවත් කිරීමට පීවරගත් බවයි ලෙබනන හමුදාව සඳහන් කළේ. මෙම බෝම්බ සවිකර තිබුණේ දකුණු ලෙබනනයේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා
2: Weekend Theater.

0: සියත දෙවයින පුරා කතාවක් තියෙනවනේ, ලෝකෙ වටේ වැටබැඳත් කාලේ වටේ වැටබඳින්න බෑ කියලා. අපි මේ හදන්නේ පොඩි කාලයක් ඇතුළත ලෝකෙ වටේ රවුමක් ගහලා අහලා පුරුදු අහලා පුරුදු නැති කතා ටිකක් අදත් හවස පහ වෙනකම් බෙදා ගන්න. එන්න අපි යමු ලෝකෙ වටේ. සප්න, කොහොමද ඉති?
1: සුබ සන්ධ්‍යාවක් නිෂා. පහුගිය දවසක අපිට ඉරානේ පැත්තෙන් හරි අපූරු සිද්ධියක් දැනගන්න ලැබුණා. එක පුතෙක් ඉන්නවා. මේ පුතාගේ ඇස් දෙක පේන්නේ. හැබැයි තාත්තා මේ පුතාට පාපන්දු ලෝක කුසලානේ තරංග උණුසුම ඒ විදිහටම සමීප කරනවා. දැන් ඔබ කල්පනා කරයි කොහොමද මේක කරන්න කියලා. ඒක සඳහා ඒ තාත්තා විශේෂ ක්‍රමයක් භාවිතා කරනවා. මේ ගැන විස්තර අපි ඔබට කියනවා අද හවස පහට කලින්.
0: ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ කියලා අපි කියමනක් අහලා තියෙනවනේ. පහුගිය දවසක වෙනිසුවෙලාවේ භූමිකම්පාවක් සිදු වුණා. ඉන් දවස් 8කට පස්සේ ටොන් ගණන් බර සුන්බුන් යට හිටපු කෙනෙක්ව බේරගත්තා.
1: ගුවන් නියම වෘතිය කියන්නේ බොහොම පරීක්ෂාකාරීව කරන්න ඕන දෙයක්නේ. මොකද ගුවන් නියමුවෙකුට වෙන පුංචිම පුංචි අත්වැරද්දකුත් ඇති ජීවිත ගානකින් ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අපි මේ කියන්න හදන්නේ ඒ වගේ ඛේදජනක සිද්ධියක් නෙමෙයි, ගුවන් නියමුවෙකුගේ අතින් පොඩි අත්වැරද්දක් වෙලා තියෙනවා. මේ සිද්ධිය හින්දා රටවල් තුනක ෆයිටර් ජෙට්ස් එකපාරම අහසට ඇවිත් තියෙනවා. මේ ගැන අපි විස්තර හොයාගෙන ආවා ඔබට කියන්න.
0: යමුද එහෙනම් වීසා නැතුව ලෝකෙ වටේ. මම නිෂා.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000 NIBM The City University The place to be.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
2: 13.19ට කෝල් එකක් ගන්නකො.
3: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
6: මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0711 482 492 0711 387 777. Global University Partners Number 221 Dharmapala Mawata Kolamba 7.
0: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්ක.

0: කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: Theater Teli Depaya Aluth Kalawakata Teli Natya Pelak Balanna
2: 4 Dina Gana Podi Kossak Thiyena Mannan Hitanne Atha
1: Dakina Hina Pinena Manayata Langwada Siyalla Bonduwa Yana Nimishayak
3: Api Ona Abiyogaya Bara Ganna Lasthi
4: Mata Ona Karet Me Wage Challenge Ekak Ganna Puluwan Taruna Kollo Kelu Tika
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
5: බලන් ඉන්න ජූලි 6 වනදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: ගීත දෙවයින පුරා
1: Y'all know who this is.

0: ගීත දෙවයින පුරා වෙනිසියුලාව කියන නම ඇහිච්ච ගමන් අපිට මතක් වෙන නායකෙක් ඉන්නවා. එයාගේ නම තමයි හියුගෝ චාවෙස්. හැබැයි පහුගිය කාලේ වෙනිසියුලාව කියපු ගමන් අපිට මතක් වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ට්‍රම්ප්ගේ විශේෂිත මෙහෙයුමකින් වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝව අල්ලගෙන ගියා ඇමරිකාවට. දැන් එහෙයාට නඩු දාලා තියෙන්නේ. ඔය අස්සේ වෙනිසියුලාවේ භූමිකම්පාවක් වුණා පහුගිය සතියේ. ඒ භූමිකම්පාව නිසා මේ වෙද්දි 2300ක් විතර ජීවිතෙන් සමරන් තියෙනවා.
1: මේ භූමිකම්පාවෙන් වෙච්ච විනාශය සුළු පටුනේ ලෝක රටවල් ගොඩක් වෙනිසියුලාවට උදව් කරන්න එකතු වුණා. ඔය අතරේ සහන කණ්ඩායම් විශාල ජයග්‍රහණයක් ලැබුවා නිසා. මේක අපි ජයග්‍රහණයක් කියලා කියන්නේ සුන්බුන් අතර සිර වෙලා ජීවිතේ අවසන් ගමන් යන්න ඉඳපු කෙනෙක්ව දැඩි පරිශ්‍රමයක් දරපු මෙහෙයුමකින් පස්සේ බේරගන්න මේ සහන සේවකයෝ සමත් වෙලා තියෙනවා. ඔබ විශ්වාස කරන එකක් නෑ, මේ පුද්ගලයා දවස් 8ක් සුන්බුන් අතර සිර වෙලා ඉඳලා තියෙනවා. හැබැයි ඔහුව නිරුපද්‍රිතව මුදා ගන්න සහන කණ්ඩායම් සමත් වුණා. ඒ ලේසි පහසු මෙහෙයුමකින් පස්සේ නෙමෙයි, පැය 100ක් ගලවා ගැනීමේ මෙහෙයුමක නිරත වෙලා තමයි මේ පුද්ගලයාව සහන සේවකයෝ විසින් සුන්බුන් වලින් පිටතට අරගෙන තිබුණේ.
0: මේ මෙහෙයුමට රටවල් ගණනාවක මුදා ගැනීම විශේෂඥයෝ එකතු වුණා. චිලි, කොස්ටරිකා, එල් සල්වදෝර්, මෙක්සිකෝ, පෘතුගාලය, එක්සත් ජනපදය පැය 100කට අධික කාලයක් මහන්සි වෙලා මෙයාව බේරගන්න මාර ගේමක් දුන්නේ. මේ සුන්බුන් අස්කරද්දි මේ ගොඩනැගිල්ලේ තව තව කොටස් කඩා වැටෙන්න පටන් ගත්තා. ඒකයි මේකට මෙච්චර වෙලා ගියේ.
1: නිෂාන් අර කතාවක් තියෙනවනේ, ජීවත් වෙන්න පින තියෙනවා නම් ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියලා. අන්න එහෙම කෙනෙක් වෙන්න තිමියා. නැත්තම් මෙහියුම අතරතුරත් සුන්බුන් කඩා වැටෙද්දිත් මේ කෙනාගේ ජීවිතේ පරිස්සම් වෙලා තිබුණා. දැන් ඉතින් යාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරලා අවශ්‍ය කරන ඒ සෞඛ්‍ය කටයුතු සිද්ධ වෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. කොහොමුණත් නිෂාන් මෙතනදී මතක් කරන්න ඕනේ මේ සහන සේවකයෝ ගැන. ඒගොල්ලන් තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන තමයි තව කෙනෙක්ගේ ජීවිතේ බේරගන්න මේ විදිහට උත්සාහ කරන්නේ. ඕක අපි ලංකාවෙත් දැක්ක පහුගිය කාලේ ආපු දිට්වා ආපදා තත්ත්වෙදී තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තව බොහෝ දෙනෙක්ගේ ජීවිත බේරගත්ත වීරයෝ අපිට ලංකාවෙනුත් මුණ ගැහුණා. ඒ වගේ වීරයෝ කණ්ඩායමක් තමයි වෙනිසියුලාවෙත් මේ වික්‍රමය කරලා තිබුණේ.

0: අත්‍යවශ්‍ය බණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
1: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර් දුනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි ත්‍රිවිල් පොතට හදීසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය
2: හිනාවෙන්න මෙන්න වෙලාව
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු
4: අහසින් වැටෙන එක
3: ඔව් කියනකෝ අහසින්
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්
3: කියනකෝ
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිර පුරවන්න ඕනේ කියලාද
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පව් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තැගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716066222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center world place colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පෝ
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෑ
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
7: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
8: ඩබල් පොකට් ඇඳන් ඒ මදිවට ඩබල් දාලා කං එප දෙකකුත් ගහලා
9: ඇරලා හමි
8: ඇහුන් නැද්ද මං කියපුවා
9: නෑ නෑ අහන් හිටියේ
8: මොනවද අහන් හිටියේ
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
8: හෑ
9: ඔහුරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ
4: දිලකවර්ධන ටෙක්ස්ටයිල්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can see a

0: ඇත දෙවයිනපුරා
1: දැන් ඔය රාජ්‍යනායකයෝ ඉන්නවනි කොයි රටේ දැන් ඒගොල්ල බලයට එන්න කලින් ඒගොලන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයි බලයට ආවයින් පස්සේ ඒගොලන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයි ගැන ලෝකෙ හැමෝම ඇහගහගෙන ඉන්නේ ලෝකෙ මොන පොඩි සිද්ධිය වුණත් ටග්ගාල අතපෝන කෙනෙක්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔන්න ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ඇවිල්ලා පළවෙනි අවුරුද්ද ඇතුළත එයා උපයලා තියෙන ක්‍රිප්ටෝ කරන්සි ප්‍රමාණය ඩොලර් බිලියනයක් ඉක්මවනවා කියලා ප්‍රවෘත්තියක් අපිට හම්බ වුණා.
2: ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක්නේ නිශාන්. ඔය ට්‍රම්ප් ටවර් කියලා ගොඩනැගිල්ලක් එහෙම ඇමරිකාවේ තියෙනවා. මේකත් අයිති වෙන්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට. ඒ වගේම තමයි යාට විශාල වත්කමුත් තියෙනවා ඇමරිකාව ඇතුලේ. පහුගිය අවුරුද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර වලින් ඇමරිකා ඩොලර් බිලියන 1.4කට වඩා උපයලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේක අනාවරණය වෙලා තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්ෂික වත්කම් පිළිබඳ මූල්‍ය වාර්තාව අනුව. නිශාන්, මේ වාර්තාව පිටු 927කින් සමන්විතයි. ඒකේ සඳහන් වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් සෙලිබ්‍රේෂන් කොයින්ස් කියන ආයතනයකින් ඩොලර් මිලියන 635ක ආදායමක් අරගෙන තියෙනවා කියලා. ඒ වගේම තමයි ට්‍රම්ප් තවත් ඇමරිකා ඩොලර් මිලියන 500ක ආදායමක් ලබලා තියෙනවා මේ ක්‍රිප්ටෝ මුදල් මගින්. ඒ තමයි ට්‍රම්ප්ගේ පුතුන් සහ ඔහුගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ගේ දරුවන් ආරම්භ කරපු ක්‍රිප්ටෝ මුදල් සමාගමක් වෙච්ච වර්ල්ඩ් ලිබර්ටි ෆයිනෑන්ෂල් වෙතින් තමයි මේ ඩොලර් මිලියන 500ක ආදායම ට්‍රම්ප්ට ලැබිලා තියෙන්නේ. ඔය ආදායම එළියට ආවට පස්සේ ට්‍රම්ප්ට එල්ල වුණා චෝදනාවක්. ඒ තමයි ට්‍රම්ප් ඇමරිකා ජනාධිපති ධූරයෙන් ආදායම් උපයනවා කියලා. හැබැයි ඉතින් නිශාන් අර හැමතැනම වගේ දවල මන්දිරේ ඕක ප්‍රතික්ෂේප කරලා නම් තියෙනවා.
1: අර කතාවකුත් තියෙනවනේ කන්න ඕනුනහම කබර ගොයක් තල ගොයා වෙනවා කියලා නේද?

0: හවස 3 විනාඩි 53යි.
1: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: හරි ගියේ හරිම තැනට ගියින්ද LOLC ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited within
7: රූපවාහිනි ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus by සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
8: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති CDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
11: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
12: ඉස්සර මායි චාලි Amazon වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
13: අනේ මක්කලෝ මාවත් එක්කන් යන්නකෝ ඔයා කැලේ යනකොට.
12: එක්කන් යන්නම්. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ.
13: ඒ මොකද?
12: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
14: ඩාඩං. ලා මක්කලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
15: අනුග්‍රහය.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
17: 98.2 98.4 සියත දෙවයි.

0: किया था टॉप स्टोरी
1: वाहन आनाइने पहतट ආනයිනික වාහන මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ සඳහන් කළේ වාහන අලවියද පහත ගොස් ඇති බවයි.
2: වාහන ආනයන දැන් සීඝ්‍ර ලෙස පහළ බහිමින් තියෙනවා. වෙසල් එකක් සාමාන්‍ය ලක්ෂ 12කින් විතර වැඩි වෙනවා අධිභාරයත් එක්ක. එතනින් එහාට රේස් කාර්ය ලක්ෂ 8ක් විතර වැඩි වෙනවා. යාරිස් වගේ කාර්ය ලක්ෂ 5ක් අය. අධිභාරය නිසා අපි හිතමු ඇල්ටෝ, මිරා, Nissan Dayz ඒ වගේ වැගන්නාර වගේ පොඩි රථයක් ලක්ෂ 5ත් 7ත් අතර වැඩි වෙලා තියෙනවා. දැන් වාහන මිලදී ගන්න එක ගොඩක් අය කරන්නෙම නැහැ. 2016 තියෙන ගැසට් පත්‍රයේ වටිනාකම් ගැනීම දැන් ඉවත් කරගන්න රජයට නිතැතිම සිද්ධ වෙනවා. ඉතින් මේ දවස්වල ඒ ගැන සාකච්ඡාවල් යනවා. ඒක අලුත් කරන්න. ඒ අලුත් කරද්දී සමහරක් වෙලාවට වටිනාකම් ගැනීම වෙනසකට භාජනය වෙන්න පුළුවන්. ඒ තුල සමහරක් වෙලාවට ඉදිරියේදී සෑහෙන මිල වෙනසක් අලුත් වාහන සඳහා වෙන්න ඉඩ තියෙනවා පාවිච්චි කරපු වාහන උනත්. අගෝස්තු 15 වෙද්දී මේ ගැසට් පත්‍රයේ කාලෙ දික් කරන්න හරි අයින් කරන්න හරි තියෙන. ඒ වෙද්දි වටිනාකම් ගැනීමේ ගැසට් පත්‍රය අනිවාර්යෙන් රජයට පළ කරන්න වෙනවා. ඒ අතර ඇසට්ටුව නිකුත් වුණාට පස්සේ සෑහෙන මිල වැඩි වෙයි කියලා කියනවා.
1: දැන් ක්‍රීඩා පොතක්. 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි ශූරතාව වයඹ පළාතේ AM දිනේෂා දිල්රුක්ෂී දිනාගෙන තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වූ තරගය ඇය අවසන් කළේ පැය 2:16 තත්පර 3ක කාලයකින්. තරගාවලියේ දෙවන ස්ථානයේ වයඹ පළාතේ PAS ප්‍රියදර්ශනී දිනාගත්තා. තුන්වන ස්ථානයේ දිනාගත්තේ බස්නාහිර පළාත නියෝජනය කළ ආකාශ සඳමිණී විසින්. තරගයේ දක්ෂතම මධ්‍යන්තර ධාවකයා ලෙස වයඹ පළාතේ WR මධුමාලි ප්‍රනාන්දු සම්මාන දිනාගත්තා.
0: Top story.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 98.2 98.4
5: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
6: We can see you there

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

0: හැම අවුරුද්දකම ශීත ඍතුවේදී ලෝකෙ දූෂිතම වායු සහිත නගරයේ බවට පත්වෙනවනේ ඉන්දියාවේ දිල්ලි අගනුවර. වායු දූෂණය මර්ධනය කරන්න විශේෂ ස්ථීර සීමා මාලාවක් ඔන්න ඉන්දියාව ප්‍රකාශයට පත් කරලා තියෙනවා සප්න.
1: ඉන්දියාවේ දත්තවලට අනුව පහුගිය අවුරුදු තුනේම මේ වායු දූෂණය ඉතාමත් උග්‍ර මට්ටමක තිබිලා තියෙනවා නවදිල්ලි නගරේ. හැම අවුරුද්දකම නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් පෙබරවාරි මාසේ 15 වෙනකන් දිල්ලි නගරේ මේ වායු දූෂණ තත්ත්වය තියෙනවා කියලා තමයි මේ දත්තවලින් අනාවරණය වෙලා තියෙන්නේ. නිශාන්, සමහර කාලවලදී මේ වායු දූෂණය කොතරම් ප්‍රබලද කියනවා නම් දිල්ලි නගරේ වායු ගුණාත්මක දර්ශකය 312-342 අතර අගයකට ඉහළට ගිහිල්ලා තිබුණා. සාමාන්‍යයෙන් වායු ගුණාත්මක දර්ශකය හොඳ මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ සෞඛ්‍යට හිතකරයි කියලා කියන්නේ 0.50 අතර අගේ තියෙනකොට. හිතන්නකෝ ඒ වගේ අගයක ඉඳන් 300 ගානකට වැඩි වෙනවා කියන්නේ කොතරම්නම් විෂ සහිත වායුන් දිල්ලි අගනුවර තියෙන්නේ ඇද්ද? ඔන්න ඕක නවත්ත ගන්න තමයි මේ අලුත් නීති ටික ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ නීතිවලට අනුව වායු දර්ශකය මොන අගයක තිබුණත් නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් පෙබරවාරි මාසේ 28 වෙනිදා වෙනකන් මේ නීති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා තමයි ඉන්දියාව දැනුම් දීලා තියෙන්නේ.
0: වැඩේ ලේසි නෑ. නීති තද වුණොත් විතරයි මිනිස්සු ඒවා කඩන් නැතුව ඉන්නේ. බදු වැඩි වුණොත් තමයි මිනිස්සු සමහර දේවල් කරන එකට නතර කරන්නේ. එහෙනම් ඔන්න පුද්ගලික වාහන භාවිතය අඩු කරන්න ඕනේ හින්දා පාකින් ෆී එක දෙගුණයක් කරන්න පියවර අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි දිල්ලි නගරේ සේරම රාජ්‍ය කාර්යාල පටන් ගන්න වෙලාව, එතකොට ඉවර වෙන වෙලාව එකිනෙකට වෙනස් වෙලාවන් බවට පත් කරලා තියෙනවා. ඒක නම් මරු වැඩේ නේද? එතකොට ඉතින් අර හතර ඉඳලා ඇඟිල්ල තියන්න බලන් ඉන්නේ නැහනේ. සමහර කට්ටියක් 6ට ඕෆ් වෙනවා, සමහර 3ට ඕෆ් වෙනවා. හැ ඒක මරු වැඩේ. ඒකට නම් මාත් කැමති. අත්‍යවශ්‍ය පොදු යටිතල පහසුකම්. එතකොට මේ ඕන කරන යටිතල පහසුකම් කරන්න පුළුවන් පොදු ව්‍යාපෘති තියෙනවනේ. අන්න ඒව හැර අනෙකුත් සේරම ඉදිකිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්තලා තියෙනවා. ඉතින් දිවසේ ඉඳලා වැඩ කරන්න ඕනේ කියලා නීතියක් දාලා තිනවා. නොවැම්බර් 1 ඉඳලා ජනවාරි 31 දක්වා කාලය තුල සේරම රාජ්‍ය ආයතන වගේම පුද්ගලික කාර්යාලවල සේවක මණ්ඩලිනුත් 50% අනිවාර්යෙන් ඔෆිස් එකට එන්න ඕනේ. 50% අනිවාර්යෙන් ගෙදර ඉඳලා වැඩ කරන්න ඕනේ. මාධ්‍ය ආයතන ලෝක කොහොමද කරන්න කියලා පොඩ්ඩක් හොයාගන්න ඕනේ. එතකොට අපිටත් බැරියේ 50% ගෙදර ඉඳලා 50% මෙහෙ ඇවිල්ලා වැඩ කරන්න. හැබැයි මං නම් හිතන්නේ මේක ඇහුනොත් කියයි නෑ, 50% එන්න ඕනෙත් නෑ, ඒකම ගෙදරම ඉන්න කියලා. ඉතින් ඊට කලින් අපි

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ගොවියෝ හිතන්න හොඳ නැහැ තනියම තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා දෙන පච
2: ගොවියන්ගේ අර ඇඳුමත් අන්දලා කොටිය උද්ඝෝෂණ කරේ කවුද?
3: විරුද්ධ පක්ෂයේ ගොවියන්ගේ ප්‍රශ්නයක් තමයි අපිට පේරන විදියට.
4: ඊ කිලෝ එක ගන්නේ නැතියි.
5: රජය වී ගත්තට කොටන්න මොලක් නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: ප්‍රශ්න වලට පලා යන දරට පත් වෙලා. දැන් අද දෙයියන්ගේ හාල් කැහිච්ච කට්ටිය බවට පත් වෙලා තියෙන්නේ.
6: ටීඑන් ඩාන්සර්ක 100ට වතුර රත් වෙනකන් කකුලුව දිය ගලි ගහනවා.
7: අවම වශයෙන් රුපියල් 110කින් වත් තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
9: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
10: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
13: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
14: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 9 2 0.7 1 1 3 7 7.
15: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් කෝලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 250යි, වටවලතේ ඉතිරි රුපියල් 310යි, මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි, රැන්ඩා බේබි රත්මාල් සබන් 5 පැක් එක ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් වර්සිටි
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
18: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
3: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතියේ දවස් 5 PM උදේ 5යි කාලට සියත FM අහන්න.

අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can see a third.

0: ජීත දෙවයිනපුරා
1: දැන් මෙතනින් ගෙදර යන්න සප්න මෝටර් සයිකලය හරි වාහනය හරි පාරට දාන. පාරටම පොලිස් බයිසිකල් දෙකක් ඇවිල්ලා දෙපැත්තෙන් සප්නව ගාඩ් කරගෙන පිළියන්දල දිහාවට යනවා. පිළියන්දලින් තව බයිසිකල් දෙකක් ඇවිල්ලා ආපහු ඔය පොකුණුවට දිහාවට එහෙම යනකොට යනවා. ඊට පස්සේ පොකුණුවටින් කොරණ පොලිසියෙන් ආය බයිසිකල් දෙකක් කරගෙන සප්නව ගෙදරට අරන් යනවා. මෙහෙම වැඩක් වුණොත් එහෙම ඔබ නිකන් කල්පනා කරලා බලන්න, ඔබ වාහනේ යනවා සප්නට වුණා වගේ එහෙම ඇස්කොට් කරගෙන, නැත්නම් ආරක්ෂාව සහිතව නිකන් පොඩි මන්ත්‍රීවරයෙක් හරි නැත්නම් ප්‍රභූවරයෙක් හරි අරන් යන විදිහට අංගියොත් එහෙම ඔබට මොනවා හිතෙයිද? අපි මේ කියන්නේ වාහනයක් ගැන නෙවෙයි, අපි මේ කියන්නේ අහස් යාත්‍රාවක් ගැන. පහුගිය දවසක නියමුවෙක් අතින් වෙච්ච අත්තරදීමක් නිසා රටවල් තුනක ගුවන් හමුදාවල් යුද්ධයකට වගේ ලෑස්ති වුණා. මොකද්ද මේ කතාව?
2: මේ සිද්ධියට මුහුණ පාලා තිබුණේ වෝර්සෝ ඉඳන් ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක්. මේ ගුවන් යානේ මගින් 180ක් හිටියා. මේක සාමාන්‍ය පරිදිතින් පියාසර කරමින් තමයි තිබිලා තියෙන්නේ. හැබැයි බල්ගේරියාවේ ගුවන් සීමාවට ඇතුළත් වෙද්දී ගුවන් නියමුවාගේ අතින් පොඩි අත්වැරැද්දක් වෙලා තියෙනවා. මේක පොඩි අත්වැරැද්දක් නෙවෙයි, හැබැයි මේක ලොකු අත්වැරැද්දක්. ඔබට තේරෙයි කතාව අහගෙන ඉද්දි කොතරම් නම් බරපතල අත්වැරැද්දක්ද මේ නියමුවාට වෙලා තියෙන්නේ කියලා. මේ ගුවන් නියමුවන්ගේ නියමු කුටිය තියෙනවනේ විවිධාකාර විදිහේ සංකේත ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ වගේම පණිවිඩ දෙන්න පුළුවන් විවිධ ක්‍රමවේදවලට හදපු ඩෑෂ්බෝඩ් එකක්. මේ නියමුවා එක සංකේතයක් පිටතට මුදා හරින්න යද්දී එයාගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා. එයා මේ ආනේ තියෙන ට්‍රාන්ස්පොන්ඩර් පද්ධතියේ සංකේතයක් නිකුත් කරන්න හදද්දී ආගේ අතින් වැරදීමකි 7500 කේතේ ඇතුළත් වෙලා තියෙනවා. දැන් ඔබ කල්පනා කරයි මොකද්ද මේ 7500 කේතේ කියලා කියන්නේ කියලා. මේ 7500 කේතේ කියන්නේ සෙල්ලම් කාරණයක් නෙවෙයි. මේක නිකුත් කරනවා කියන්නේ යම්කිසි ගුවන් යානයක්. ඒකෙන් කියන්නේ යම්කිසි පිරිසක් ගුවන් යානේ පැහැරගෙන තියෙනවා කියන එක. මේක බොහොම රහස්‍ය විදිහට රේඩාර් පද්ධතිවලට නිකුත් කරන්න පුළුවන් සංඥාවක් තමයි ගුවන් යානයක ඉඳන්. ඔන්න ඕක වැරදිලා මේ ගුවන් යානේ දීපු නියමුව විසින් ක්‍රියාත්මක කරලා තියෙනවා. එතනින් එහාට තමයි වැඩේ පත්තු වෙන්න ගත්තේ.
1: මේ සංඥාව පාලක මැදිරිවල රේඩාර් තිරමත දිස්වීමත් එක්ක තමයි ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රොටෝකෝලයන් ක්ෂණිකව ක්‍රියාත්මක වුණේ. ඉතින් සිද්ධිය තහවුරු කරගන්නට කලින් යානේ ඒ වෙලාවේ පියාසර කරපු බල්ගේරියානු ගුවන් සීමාව වහාම සක්‍රිය වෙලා MiG-29 ෆයිටර් ජෙට් යානාවක් ගුවන්ගත කරන්න බල්ගේරියාව පියවර ගත්තා. ඊළඟට ඒගොල්ලන්ගේ සීමාව වුණේ තුර්කි ගුවන් සීමාව. ඒ වෙද්දිත් තත්ත්වය කලින්ම දැනගෙන තුර්කි ගුවන් හමුදාවේ F-16 ෆයිටර් ජෙට් යානා දෙකක් අහසට නැගලා මේ මගී ප්‍රවාහන යානය ආරක්ෂිතව ඇස්කොට් කරලා දෙපැත්තේ තියාගෙන වට කරගෙන ඊළඟට අරන් ගියේ ඊශ්‍රායලයට.
2: ඊශ්‍රායලෙත් වහාම ක්‍රියාත්මක වෙලා ඒගොල්ලන්ගේ ජෙට් යානා මධ්‍යධරණී මුහුද දෙසට පියාසර කිරීම ආරම්භ කරලා තිබුණා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ටක් ගාලා ප්‍රතිචාර දක්වන්න. දැන් ඉතින් ඔබට තේරෙනවානේ මේ කලාපෙම ගුවන් යානා ටට්ටක් ගාලා ලෑස් වෙලා තියෙන්නේ ලොකු යුද්ධයකට කියලා. හැබැයි ගුවන් ගමන් පාලකයන් විසින් සිදු කරපු රේඩියෝ පරීක්ෂාවකදී තමයි අනාවරණය වෙලා තියෙන්නේ ගුවන් නියමුවාට වැරද්දක් වෙලා තියෙනවා කියලා. මේ රේඩියෝ පරීක්ෂාවේදී තමයි ගුවන් නියමුවා කියලා තියෙන්නේ එයාට අවශ්‍ය වෙලා තිබුණේ රේඩියෝ දෝෂයක් කියන 7600 කේතේ හෝ සාමාන්‍ය හදිසි තත්වයක් කියන 7700 කේතේ ඇතුළත් කරන්න. හැබැයි වැරදිලා 7500 කේතේ තමයි Tamanට ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. කොහොම වුණත් ඊශ්‍රායලයේ ඔබ දන්නවනේ දැඩි ආරක්ෂක තත්වයක් මේ වෙනකොට තියෙන්නේ. ඒකින්ද ආපහු මේ ගුවන් යානේ බල්ගේරියාවට හරවල යවලා තිබුණා. බල්ගේරියාවේ ගුවන් තොටුපළට ගුවන් යානේ ළඟා වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ දැඩි පරීක්ෂාවකට ලක් කරලා තිබුණ මේ ගුවන් යානය. ඒ වගේම ඉදව මගින්න ඊට පස්සේ කිසිම සැකකටයුතු දෙයක් නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ තමයි වැඩේ සමතේකටපත් වෙලා තිබුණේ. කොහොමද නිෂා, පුංචි අත්තරද්දක් කරපු මහා ලොකු කලබගෑනිය නේද? මහා ලොකු කලබලේ.
1: ඔව්, ඔවලුත් හරි පරිස්සමෙන් සප්න නිවුස් එහෙම ටයිප් කරද්දී ඔය කොමා හැම හරියට දාන්න, මරන්න එපා, යන්න දෙන්න. කොහොමද වැඩේ? අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. කවුරුත් කල්පනා

0: Asset Line Finance Best Bike එකට Best Deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අදම ආරන් යන්න. අමතන්න 01144700.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධිය කිමි කරගන්න. අදම අමතන්න 01144700. NIB the City University, the place to be.
2: අත්‍යවශ්‍ය බාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වන තුරුපමණයි කොන්දේසි සහිතයි
3: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank debit card challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV fridge washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය අවසන් දිනුම් මැදින් side by side fridge laptop iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Combank debit cards ගෙවන්න ගෙවන්න දිනන්න
1: 26 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
4: SLT Mobitel Pure TV නිල විකාශක
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex
6: ඇලුමිනියම් ඕන තරම් Alumex නම්
3: ඉස්තරාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank debit card challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV fridge washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය අවසන් දිනුම් මැදින් side by side fridge laptop iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Combank debit cards ගෙවන්න ගෙවන්න දිනන්න

0: නැනු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: Siyata Divaina Purana

0: Weekend Theater.
1: ආදරයට මිලක් නැහැනේ. ඒ වගේම තමයි අපිට තාත්තලගෙන් සහ අම්මලගෙන් ලැබෙන ආදරයත් අපිට එහෙම මිල කරන්න බෑ. එයයි අපේ ජීවිත ලස්සන කරන්න එයාගේ ජීවිතවලින් ඕනෑ තරම් දේවල් කැප කරලා පරිත්‍යාග කරලා තියෙනවා. තමන්ගේ පුතාට උපතින්ම ඇස් පේන්නේ නැහැ. ඒත් මේ දවස්වල පැවැත්වෙන FIFA පාපන්දු ලෝක කුසලානය සජීවව තමන්ගේ දරුවට දනවන්න, මේ නැති වුණත් එයාට ඒ හැඟීම දනවන්න ඉරාන ජාතික තාත්තා කෙනෙක් හරි අපූරු වැඩක් කළා.
2: මේ පුංචි පුතාගේ නම තමයි අලි රේසා. මෙයා උපතින්ම ඇස් පේන්නේ නැති දරුවෙක්. හැබැයි මේ තාත්තට මේ දරුවගේ ඇස් පේන්නේ නැහැ කියලා එයාට මේ ලෝකේ තියෙන අසිරිය, ඒ වගේම තමයි සතුටු වෙන්න පුළුවන් අවස්ථා එයාට උදා කරලා දෙන්න ඕනේ කියලා හිතුණා. ඔබ දන්නවනේ මේ වෙනකොට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ක්‍රියාත්මක වෙනවා. අපිට නම් මේ තරගාවලිය ටීවී එකෙන් බලන්න පුළුවන්, බලලා තරඟ උණුසුම විඳගන්න පුළුවන්. හැබැයි මේ අලිරේසට ඒ අවස්ථාව අහිමි වෙලා තියෙනවානේ. මොකද ඔහුගේ ඇස් දෙකම පේන්නේ නැති හින්දා. හැබැයි මේ

0: තාත්තා උත්සාහ කරනවා මේ තරඟයේ උණුසුම ස්පර්ශයෙන් තමන්ගේ දරුවට විඳින්න අවස්ථාව ලබා දෙන්න. මේක සඳහා මෙයා විශේෂ උපක්‍රමයක් යොදාගත්තා. ඒ තමයි බීම බටයි කාඩ්බෝඩුයි එකට එකතු කරලා මෙයා හදනව පාපන්දු පිටියක්. මේ පාපන්දු පිටියේ ගෝල් දෙකක් යා නිර්මාණය කරනවා මේ බීම බට සහ කාඩ්බෝඩ් වලින්. ඊට පස්සේ මෙයා පාපන්දුවට ගන්නේ මාබල් එකක්. මේ තාත්තා නිර්මාණය කරපු පාපන්දු පිටියේ මේ මාබල් එක තියලා ඉවර වෙලා ගෝලයක් යම්කිසි ක්‍රීඩකයෙක් වාර්තා කරද්දී අර පුංචි පුතාගේ අත මාබල් එකේ තියෙනවා. තියලා ඉවර වෙලා තාත්තා මාබල් එක මේ ක්‍රීඩකයා ගමන් කරන විදිහට මේ හදලා තියෙන පාපන්දු පිටිය පුරා අරගෙන යනවා. තාත්තා ටීවී එකෙන් බලාගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ ගෝලයක් වාර්තා කරද්දී අර මාබල් එක තාත්තා අරගෙන ගිහිල්ලා ගෝලේ ගාවින් තියනවා මේ පුංචි පුතාගේ අතත් එක්ක. එතකොට දරුවා හරිම සතුටින් අත්පුඩි ගගහ සතුටු වෙනවා ගෝලයක් වාර්තා කළා කියලා. හිතන්නකෝ, ඇස්පේන් නැති තමන්ගේ ආදරණීය දරුවට පාපන්දු උණුසුම විඳ ගන්න අවස්ථාව දෙන්න මේ තාත්තා යොදාගෙන තියෙන හරි අපූරු උපක්‍රමේ. තාත්තා කෙනෙක්ගේ ආදරය කියන්නේ නිශාන්, අපිට ඒක හිතා ගන්නවත් බැරි දෙයක් නේද?
1: අපිට වචන නැහැ ඇත්තර මේ වගේ සිද්ධි ඔබට කියන්න. ලෝකේ හරි පුදුම දේවල්, මේවා හරිම සංවේදී දේවල්. එමනම් අපිට යන්න වෙලාව හරි. අදත් පුරුදු විදිහටම සතියක් තිස්සේ ලෝකෙ වටේ සිද්ධ වෙච්ච දේවල් ගැන ඔබත් එක්ක අපි කතා කළානේ. එහෙනම් ආයේ දවස් 7කට පස්සේ සප්ත ලබන සෙනසුරාදා හවස මුණ ගැහෙනකම් ගිහින් එන්න. අපි ආයෙම වීස නැතුව ලෝකෙ වටේ. මම නිශාන්,
0: ඔබට ජයග්‍රාහී සතියක්. මම සප්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නෑ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒකෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.

0: Dedahas bisa pawas ri SLIC Life GV Traction Oppo Indian Timeruna. Tenth bonus prati labi agaya. Rupiah kuti 1000 harusnya hatta ikmawai. Sri Lanka Insurance Life. Biakumin, mawakumin.
1: Kaling ekat ekak. Deng serata dekak. Burger King betin rasa manasa spicy crispy chicken burgers dekak. Rupiah 1000 harusnya panakata. Adamen langamati Burger King ekata. Delivery karga nama tanna. Binduai ekai ekai dekai ekasi visi tunai ekasi visi tunai.
2: CDB ekar run ganu denu karana obe. Chala vituli durakatana bil patata run sahaneak. CDB run naya. Rattarang naya dena. Istaramma dena.
3: 2026 FIFA unusuma juni 12 wenada sita sajeeviva pure mobile app eke nominee balanna
4: SLT Mobitel Pure TV neela vikash
5: den pan asia bankuen obe stavara tempatu sandaha ihala poliyak laba ganna adama obe langama athi pan asia banku shakawata pivisenna netinam 01144667222 amathanna
6: issara mai chali amazon wanaantraya peeragena yanawa sandi dadayami
7: අනේ මක්කලෝ මාවත් එක්කන් යන්නකෝ ඔයා කැලේ යනකොට
6: එක්කන් යන්න හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ
7: ඒ මොකද
6: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම
8: ලාටන් ලා මක්කලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
9: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: We can see at her.

0: ये था टॉप स्टोरी।
1: මෝදර චතුරගේ ගිනි අවි දෙකක් සොයාගැනේ. මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මෝදර චතුර නෙමති සැකකරුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව ගිනි අවි දෙකක් සොයාගෙන තිබෙනවා. එම ගිනි අවි මෙරට නිෂ්පාදනය කර ඇති අතර ඒවා සඳහා භාවිත කර ඇත්තේ T56 වර්ගයේ වෙඩියුණ්ඩයි. ගිනි අවි දෙක මෝදර ප්‍රදේශයේදී සොයාගෙන තිබුණා. මෙම ගිනි අවි අපරාධ සඳහා යොදාගෙන ඇද්දයන්න අනාවරණ කර ගැනීමට විමර්ශන සිදු කරන බවයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී තිස්ස බස්නායක සඳහන් කළේ.
2: මෙම සැකකරු දැනට ඩුබයි රාජ්‍යයේ සිටින රතු නියදන මත අත්අඩංගු ගැනීමට අවශ්‍ය කරුණු ලබන සැකකරුවෙකු වන මෝදර නිපුණ නැමැති මද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් අපරාධවලට අවශ්‍ය කරුණු ලබන සැකකරුගේ සහෝදරයෙකු බව අනාවරණය වෙලා තියෙනවා. මෙම සැකකරු ගුවන්තොටුපළදී අත්අඩංගුගෙන අපරාධ පරීක්ෂණ අධිපතිතුමා මගින් ගරු පොලිස්තුමාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට යොමු කිරීමෙන් පසු දැනට විමර්ශන කටයුතු කෙරෙමින් පවතිනවා. වාර්තාවේදී අපරාධ අනුව සැසඳීමෙන් මෙම අවි භාවිතා කරාද කියලා කියන එක එම අපරාධ ස්ථානවල දර්ශන සහ එම අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් මෙම අවි එම අපරාධවලට සම්බන්ධ දෙයි පරීක්ෂා කිරීමට බලපුරුයි. ඉතින් අවිය පොඩි වුණත් T56 ගිනි අවියට උපකරණ උණ්ඩවල හානිකර දායකත්වය වැඩි. එම උණ්ඩු කියලා පරීක්ෂා කිරීමේදී තහවුරු වෙනවා.
1: දැන් තවත් දේශීය පොතක්. අදරාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
3: ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංහ

0: අත්‍යවශ්‍ය බණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
1: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: කැපුවා නේද ඩබල් ඉර
5: ඩබල් පොකට් ඇඳන්
4: ඒ මධ්‍යවට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා
6: ඇරලහමි
4: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
4: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
4: හෑ
6: ඔහුරලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
7: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
3: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132177
12: Brand new unath registered unath three wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලිය කියවිලි අවමයි. වාරික පහසුයි. Three wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
13: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
14: දොරකුළු ඇරෙන මතක සේප්පෝ
15: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා එයාගේ උරහිස්සට ඔළුව තියන් මං අහන් ඉන්නවා
14: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
16: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
17: දැනෙනා තොරුමා ඉන්න දනුඹ ගාවි.
14: රැයක් පුරා විඳින පැයක්.
18: රැදායයි.
14: ගීතයයි. සුදුදා සිට බ්‍රහස්පති

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.

0: Didahas bisi pawas ri SLIC Life Jeevit Rakshan oppu himyan time yuna. Devant bonus pratilabhe agaya. Rupiyal koti 1460 ikmavai. Sri Lanka Insurance Life. Biyakumen mavakumen.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 011-2-123-123.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University, The Place to Be.
4: බැංකුවෙන් නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011-5-411-411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714-151-151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි 98.2 98.7

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: බස්නාහිර විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමක් මෝදර චතුරගේ ගිනිඅවි දෙකක් සොයා ගැනීම වාහන අලෙවිය පහතට අයතුල්ලාලි කමේනිගේ අවමංගල්‍යයට මිලියන 10ක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසහිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
3: රාජධානිය ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්න මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාල ලෝව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
14: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
16: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
17: රාජ්‍යරුව ගොබ්බයා.
18: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
19: නිලබල කරේති ඔලමුල පුරේ.
20: ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
21: අනුවටයි 0.4න් පානතුරට

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: We can see a third.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බස්නාහිර ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාව කැඳවයි. වාහන අලවිය පහතට සමු නොගන්නා බව මහින්ද කියයි. විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට නීතිඥ සංගමයේ විරෝධය. අයතුල්ලාලි කමේනිගේ අවමංගල්‍යයට මිලියන 10ක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍යංශ ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඊට එක්වනු ඇති. ඩෙංගු මර්ධනය සඳහා ජනතා සහභාගීත්වය ඉහළ නංවා ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊට අදාළව ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කළා. ඉන් උපදෙස් දී ඇත්තේ නිවාස, පොදු ස්ථාන, හිස් ඉඩම් ඇතුළු සියලු ස්ථාන පරීක්ෂා කරන ලෙසයි. මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසද උපදෙස් දී ඇත්තේ ජනාධිපති ලේකම් විසින්. හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ඩෙංගු මර්ධන මෙහෙයුම් මැදිරියක් ආරම්භ කළ යුතු බවටද ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන්නා. ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගේ ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර පැවසුවේ.
3: එනිසා විශේෂයෙන්ම මම අපේ රාමණ නිලධාරීන්, ඒත් එක්කම ප්‍රාදේශීය ලේකම්වරු සහ ලේකම්වරුන්ගෙන් විශේෂ මැදිහත් වීමක් ඉල්ලා සිටි මේ කටයුතු වලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කරගෙන, ඒත් එක්කම පළාත් පාලන ආයතනත්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන්ගෙන් විශේෂ මැදිහත් වීමක් එදිනදා කරන වැඩසටහන් වලින් එහාට ගියපු වැඩසටහන් ක්‍රියාකාරීත්වය මේ කියන කාල සීමාවෙදී මේ අවධානය යනතෙක් අවශ්‍ය කරනවා. ඒත් එක්කම අපිට පෙනෙනවා මේක හැම වසරකම මේ තත්ත්වය නැති වෙන නිසා සම්බන්ධිතව අපි ඉලසාරව මේ අවධානම අඩු කිරීම සම්බන්ධිතව ඉදිරියටම කටයුතු කිරීමේ අවශ්‍යතාවයකුත් තිබෙනවා.
1: කොළඹ නගරයේ කසල එක්රැස් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරන ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී සම්පත් පරිහරණය උපරිම කාර්යක්ෂමතාවකින් සිදු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඔහු සඳහන් කළේ දැනට ගොඩගැසී ඇති අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කරන ලෙසයි. ඩෙංගු රෝග ව්‍යාප්තියෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු අවම කිරීම සඳහා රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාව උපරිමෙන් පවත්වා ගන්නා ලෙසද ආරක්ෂක ලේකම්වරයා දැනුම් දුන්නා. මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගියා. ගත වූ පෑ 24 තුළදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1144 දෙනෙක්. මෙම වසර තුල වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් දක්වා ඉහළ ගියා. දැනට පවතින අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහස සංඛ්‍යාව 142ක්. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ.
4: රෝගීන් වැඩිවීම අපිට වාර්තා වෙනවා. දැන් දිනකට රෝගීන් 1100ක් පමණ වාර්තා වෙලා තිබෙනවා ඊයේ දවසට. ඉතින් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. අතරම මේ රෝගීන් කියලා කියන්නේ මදුරු ජස්චනයට සති දෙකකට පමණ පෙර භාජන වෙච්ච පුද්ගලයන් තමයි දැන් රෝගීන් බවට පත් වෙලා තිබෙන්නේ. මොකද දැන් මේ මදුරු වගේ ජීවන කාලය මාසයක් විතර. ඒතකොට මේ දැන් අපි මේ කාලේ මේ කීටයන් තියාගෙන කීටියෝ මදුරු බවට පත් වුණොත් එහෙනම් අපි දන්නවා මේ ආකාරයෙන්ම තව මාසයකට මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්.
1: ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් හඳුනා ගන්නා උසස් අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අධ්‍යාපන නියෝජ්‍ය මාත්‍ය මధుර සෙනවිරත්න කියා සිටියේ.
5: අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන මේ ඩෙංගු වසංගතය ගලවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග කීපයක් අරන් තියෙනවා. පහුගිය උසස් අධ්‍යාපන ආයතනවල ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. පොකුරු වශයෙන් වාර්තා වෙනවා නම් සෞඛ්‍ය අංශවල උපදෙස් මත සමාට වහන්න සිද්ධ වෙනවා. ඒ හින්දා තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලය වැහිලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ වෙද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම සභාව විසින් සියලු විශ්වවිද්‍යාලවලට මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා මේ පිරිසුදු කිරීම ක්‍රියාවල කරන්න කියලා. මේකට අධ්‍යාපන ආයතන විතරක් බෑ. මොකද ආයතන පරීක්ෂා විශේෂයෙන්ම ගත්තොත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අපි නේවාසිකාගාර දෙකක් තමයි මේට විශේෂ මුණ රෝගය සහ ඩෙංගු රෝගය දෙකටම වැඩිපුර සංඛ්‍යාවක් හම්බ වෙලා තියෙන්නේ.
1: ගෑස් මිල පහත දැමීමට සාපේක්ෂව ආහාර මිලද සැලකිය යුතු ලෙස පහත දැමිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා. එහි නායක අසේල සම්පත් සඳහන් කළේ ආදාහනාගාර ගාස්තුද පහත දැමිය යුතු බවයි.
6: එවගේ ගෑස් මිල අඩුවීමේ වාසිය වහාම විශේෂයෙන් ආහාර පානවලට විශේෂයෙන්ම තේකේ මිල අනිවාර්යෙන් අඩු විය යුතුයි. අනිවාර්යෙන්ම ආදානාගාරවල ප්‍රාදේශ සභා නගර සභා නැත්නම් ආදානාගාරවල ඒ මලමිනි දහනය කරන ගාස්තු ආදානාගාස්තු යම් ප්‍රමාණයකින් අඩු විය යුතුයි කියන එක තමයි පාරිභෝගික පෙරමුණ හැටියට අපි ඉල්ලා සිටින්නේ. මොකද මේ ලබා දුන්නු සහනයට අපි විශ්වන්ත වෙනවා. ඒ සහනය ඍජුම ජනතාවට යන්නේ.
1: ආපන ශාලාවල ආහාර මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබෙනවා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහත යාමත් සමගයි. සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින් පහත දමන බවයි.
7: අපි ආහාර පාන වල මිල 15 හෙලනවා. මිල ගණන් විදියට ගත්තොත් එනවා ටී එකක් ප්ලේන් ටී එකක් රුපියල් 5ක් වෙන මිලකින් 15ට දානවා. කෙටි ආහාර වර්ග ෂෝටිස් රුපියල් 5කින් සෙන් කරි රුපියල් 15කින් ෆ්‍රයිඩ් රයිස් රුපියල් 15කින් කොත්තු රොටි රුපියල් 15කින් පරාටා රුපියල් 5කින් බිත්තර රොටි රුපියල් 5ක් වෙන මිලකින් 15 දමනවා. අද මධ්‍යම රාත්‍රී 12 සිට මේ මිල ගණන් වහම ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
1: මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දැමීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කළා. ලිට්‍රෝ සමාගම කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 300කි. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4465ක්. කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1792ක් ලෙසයි. කිලෝග්‍රෑම් 2.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 55කින්. එහි නව මිල රුපියල් 835ක්. ලාෆ් ගෑස් සමාගමද ගෑස් මිල පහත දැමීමට කටයුතු කළා. කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1280කින් පහත දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 4965ක් ලෙසයි. කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල පහත දැමුණේ රුපියල් 512කින්. එහි නව මිල රුපියල් 1988ක්. ආනයනික වාහන මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ වාහන අලවියද පහත ගොස් ඇති බවයි.
8: වාහනානයන දැන් සීග්‍ර ලෙස පහළ බහිමින් තියෙනවා. වෙසල් එකක් සාම 112,000කින් විතර වැඩි වෙනවා අධිභාරයත් එක්ක. එතරෙන් එහාට රේස් කාර 108,000ක් විතර වැඩි වෙනවා. යාරිස් වගේ කාර 105,000ක්. අධිභාරය නිසා අපි හිතමු ඇල්ටෝ, මිරා, Nissan Dayz ඒ වගේ වැගන්නාර වගේ පොඩි රථයක් 105,000-107,000 අතර වැඩි වෙලා තියෙනවා. දැන් වාහන මිලදී ගන්න එක ගොඩක් අය කරන්නෙම නැහැ. 2016 තියෙන ගැසට් පත්‍රයේ වටිනාකම් ගැනීම දැන් ඉවත් කරගන්න රජයට නිතැතිම සිද්ධ වෙනවා. ඉතින් මේ දවස්වල ඒ ගැන සාකච්ඡාවල් යනවා. ඒක අලුත් කරන්න. ඒ අලුත් කරද්දි සමහරක් වෙලාවට වටිනාකම් ගැනීම වෙනසකට භාජනය වෙන්න පුළුවන්. ඒ තුල සමහරක් වෙලාවට ඉදිරියේදී සෑහෙන මිල වෙනසක් අලුත් වාහන සඳහා වෙන්න ඉඩ තියෙනවා පාවිච්චි කරපු වාහන උනත්. අගෝස්තු 15 වෙද්දි මේ ගැසට් පත්‍රයේ කාලෙ දික් කරන්න හරි අයින් කරන්න හරි තියෙන්නේ. ඒ වෙද්දි වටිනාකම් ගැනීමේ ගැසට් පත්‍රය අනිවාර්යෙන් රජයට පළ කරන්න වෙනවා. ඒ අතර ඇසට්ටුව නිකුත් වුණාට පස්සේ සෑහෙන මිල වැඩි වෙයි කියලා කියනවා.
1: අමෙරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 340/44ක්. එහි ගැනුම් වටිනාකම දැක්වුණේ රුපියල් 330/96ක් ලෙසයි. මෝටරත ආනයනයෙන් ලැබෙන රේගු බදු ආදායම පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළා. ආනයනික වාහන සඳහා අධිභාරයක් පැනවීම සමග මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දනපුංචි හේවා සඳහන් කළේ.
9: දෙවෙනිදා දිනේ විතරක් ගත්තොත් සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 12යි. ඒ 12න් බිලියන 3ක් තමයි මෝටර් වෙහිකල් වලින් ඇවිල්ලා තියෙන්නේ. අනිකුත් ආනයන වලින් රුපියල් බිලියන 9ක් ඇවිල්ලා තියෙනවා. එතකොට 125ක් තමයි සාමාන්‍යයෙන් ගිය වර්ෂයේ 135කට වැඩි ප්‍රමාණයක් තිබුණා මෝටර් වෙහිකල් වලින්. දැන් මේ මෝටර් වෙහිකල් වලින් එන ආදායම යම් ප්‍රමාණයකට අඩුවීමක් වෙලා තියෙනවා. රජය මගින් අධිභාරයක් පැනෙව්වා.
1: තමන් දේශපාලනයෙන් සමු නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: කනකාටුදායක තත්ත්වයක්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මෙන්න ඊට වඩා වචනයක් කියන්න දෙයක් නැහැ. මේ නම් ඒක වඩාත් හොඳයි ජනතාවගෙන් ඇහුණා මොකද ඒකත් එක්ක. වෙන කාරුවක් නැහැ නේද? අපිව තමයි අල්ලගන්න තියෙන්නේ. හේතුව ඉතින් ජනතාවත් එක්ක ඉන්නේ. දේශපාලනෙන් සමු ගන්න නැහැ. මේ වෙලාවට ජනතාව ඉල්ලන කියාට දෙනවා.
11: ඔබතුමා මේ රටට වැඩ කරා වැඩි
10: නෑ ඉතින් මදි කියලා මට හිතෙන්නේ. ගොළු ජනතාවත් එක්ක නෑ නෑ මේකයි. හිතෙන්නේ නෑ ඒකට.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ තීරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑමිල්ලවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
12: විශේෂයෙන්ම විශ්‍රාම වයස වෙනස් කිරීම උදෙසා එවන් ව්‍යවස්ථා සංශෝධනයන් තුළින් අත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට මරු පහරක් එල්ල වෙනවා, අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග එල්ල වෙනවා. මෙවන් හිටිහැටි නිර්මාණය වෙන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඔබගේ ජනවර්මත් සමූල ඝාතනයට ලක් කරනවා.
1: නව ආණ්ඩු ක්‍රම විවස්ථාවක් හඳුන්වා දිය යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ.
13: ඉන්න රාජ්‍ය ඔවුන් ඉදිරිපත් කරපු පොරොන්දුවක් තමයි අලුත් ව්‍යවස්ථාවක් ගැනේ. එතකොට ඔවුන්ගේ මැනිෆෙස්ටෝ එකේ තියෙන දෙයක් තමයි 15-19 තිබිච්ච ඒ කොන්ස්ටිටියුෂනල් වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන එක. ඒකේ ගරු අනු ජනාධිපතිතුමා එදා සමාජික කමිටුවක සමාජික සභාපතිවරයෙක් හැටියට වැඩ කරලා තියෙනවා. ව්‍යවස්ථාවම අලුත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගමු කියන එක තමයි මගේ අදහස.
1: ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස ඉහළ නැංවීමට පියවර ගැනීමෙන් වැළකී යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඊට අදාළව විශේෂ සම්මන්ත්‍රණය අද පැවැත්වුණේ කොළඹදී. එහිදී අදහස් පළ කළ ජනාධිපති නීතිඥ ශ්‍රීනාථ් පෙරේරා පැවසුවේ මෙය පටු අරමුණක් සහිතව ක්‍රියාත්මක වන්නක් බවයි.
14: එකල හොඟ ලොකු කැපවීමක් කරලා තෙන්. නමුත් හදිස්සියේදීම ආණ්ඩුව තීන්දු කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස පමණ 63-65 ඉඳලා අවුරුදු 3කින් වැඩි කරන්න. එතකොට අර මහේස්ත්‍රාත්වරුන්ගේ ඒ කාල සීමාව අවුරුදු 60න් ඉවර වෙනවා. මහාධිකරණයේ විනිශ්චයකරුවන් ඒ වගේම එතෙන්ට ආපු අය බලාපොරොත්තු ඇතුව ආපු අයට 61 ස්තුතියි කියලා ගෙදර යන්න සිනහනම් මේ ප්‍රශ්නය දිහා ස්වාධීන පුද්ගලයෙක් හැටියට අනිත් කරුණු අපි පැත්තකට දාමු. සලකා බලද්දී ඉතා පැහැදිලිව තේරෙන දෙයක් තමයි ඉතා පැහැදිලිව මේ රජය යම්කිසි යටි අරමුණක් ඇතිව මේ වෙනස්කම කරන්නට උත්සාහ ගන්න බව.
1: නීතිඥ KW ජනරංජන සඳහන් කළේ මෙම පියවරට එරෙහිව සියලු පාර්ශ්ව නැගී සිටිය යුතු බවයි.
15: කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මෙතන මේ රැස්වීමේ වෙන්නේ මොනවද කියන එක ගැන රජයට වාර්තා කරන්න පැමිණි ඒ අය වහාම ගිහිල්ලා කියන්න ඕන මේ කරන්න හදන්නේ මේ තරම් භයානක වැඩක්, මේ තරම් බැරෑරුම් වැඩක්, ඒ නිසා කරුණා කරලා මේ වැඩේ නවත්තන්න කියලා. ඒ තරම් මේ තීරණය මොනතරම් භයානක සහ අධිකරණයේ ස්වාධීනත්වයට ලංකාවේ කීර්තියට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් හානි කරනවද කියන එක ගැන කරුණු විශාල ප්‍රමාණයක් මෙතන ඉදිරිපත් වුණා. මේ රටේ එවැනි දුර්වල අධිකරණයක් ඇති කරන්න විශේෂයෙන් විධායකයෙ උත්සාහ ගන්නවා නම් ඒකට විරුද්ධව කටයුතු කිරීම මේ රටේ පුරවැසියන්ගේ, මේ රටේ නීතිඥවරුන්ගේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමේ කාර්යයක් විතරක් නෙමෙයි, මේ රටේ අධිකරණයේත් කාර්යයක්. මේ රටේ අධිකරණයේත් වගකීමක්. මක් නිසාද යත් අධිකරණය තිබෙන්නේ මහජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් එක කොටසක් හැටියට.
1: ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස ඉහළ නැංවීමට පියවර ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ ලිපියක් යොමු කරමින් ඊට අදාළ විවස්ථා සංශෝධන සිදු නොකරන ලෙසද එම සංගමය ඉල්ලා තිබුණා. මද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මෝදර චතුර නෙමති සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව ගිනිඅවි දෙකක් සොයාගෙන තිබෙනවා. එම ගිනිඅවි මෙරට නිෂ්පාදනය කර ඇති අතර ඒවා සඳහා භාවිත කර ඇත්තේ T56 වර්ගයේ වෙඩියුන්ටයි. ගිනිඅවි දෙක මෝදර ප්‍රදේශයේදී සොයාගෙන තිබුණා. මෙම ගිනිඅවි අපරාධ සඳහා යොදාගෙන ඇද්දයන්න අනාවරණ කර ගැනීමට විමර්ශන සිදු කරන බවයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී තිස්ස බස්නායක සඳහන් කළේ.
16: මෙම සැකකරු දැනට ඩුබයි රාජ්‍යයේ සිටින රතු නියදන මත අත්අඩංගුව ගැනීමට අවශ්‍ය කරුණු ලබන සැකකරුවෙකු වන මෝදර නිපුන නැමැති මද්‍රව්‍ය ජාරොම් සහ වෙනත් අපරාධවලට අවශ්‍ය කරුණු ලබන සැකකරුගේ සහෝදරයෙකු බව අනාවරණය වෙලා තියෙනවා. මෙම සැකකරු ගුවන්තොටුපළදී අත්අඩංගුවගෙන අපරාධ පරීක්ෂණ අධිපතිතුමා මගින් ගරු පොලිස් ඔත්තුමාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට යොමු කිරීමෙන් පසු දැනට විමර්ශන කටයුතු කෙරෙමින් පවතිනවා. වාර්තාවේදී අපරාධ අනුව සැසඳීමෙන් මෙම අවි භාවිත කරාද කියලා කියන එක එම අපරාධ ස්ථානවල දර්ශන සහ එම අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් මෙම අවි එම අපරාධවලට සම්බන්ධ දෙයි පරීක්ෂා කිරීමට බලපුරුයි. ඉතින් අවිය පොඩි උනත් 56 ගිනි අවියට උපකරණ උණ්ඩවල හානිකර දායකත්වය වැඩි. එම උණ්ඩ කියලා පරීක්ෂා කිරීමදී තහවුරුනවා.
1: ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන ජනතාවට පහසුකම් සැලසීම සඳහා ඉරානයේ පාසල් 5000ක් වෙන් කර තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ අවමංගල්‍ය උත්සවයට පැමිණෙන ජනතාවට නවාතැන් ගැනීම සඳහා එම පාසල් වෙන් කර ඇති බවයි. අවමංගල්‍ය උත්සවය සඳහා රටවල් 100ක් නියෝජනය කරමින් මිලියන 10කට අධික ජනතාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. අමරිකාව සහ ඉරානය අතර යුද්ධයේ පළමු දිනේ වූ පෙබ්‍රවාරි 28 ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකු මිය ගියා. ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ලෙස අයතුල්ලා අලි කමේනි පත් වුණේ 1989 වසරේදී. වසර 40කට ආසන්න කාලයක් ඉරානය පාලනය කළ කමේනි සිය රටෙහි ඉතිහාසය වෙනස් කළ නායකයා ලෙස එරට ජනතාව පිළිගනු ලබනවා. යුද්ධය අවසන් වන තෙක් ආරක්ෂිතව තැන්පත් කර තිබූ ඔහුගේ දේහ ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදර්ශනය කර ඇත්තේ වීදුරු පෙට්ටියක බහලමින්. අවමංගල්‍ය උත්සවය සතියක කාලයක් පැවැත්වීමට නියමිතයි. පනස්වන ජාතික මහා ක්‍රීඩාවලියේ කාන්තා පාපැදි ශූරතාව වයඹ පළාතේ AM දිනේෂා දිල්රුක්ෂි දිනාගෙන තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා මාත්‍යංශයේ ඉදිරිපිටින් ආරම්භ වූ තරගය ඇය අවසන් කළේ පැය 2:16 තත්පර 3 කාලයකින්. තරගාවලියේ දෙවන ස්ථානය වයඹ පළාතේ PAS ප්‍රියදර්ශනී දිනාගත්තා. තුන්වන ස්ථානය දිනාගත්තේ බස්නාහිර පළාත නියෝජනය කළ ආකාශා සඳමිණි විසින්. තරගයේ දක්ෂතම මධ්‍යන්තර ධාවකයා ලෙස වයඹ පළාතේ WR මධුමාලි ප්‍රනාන්දු සම්මාන දිනාගත්තා. යළි සිරස්තල. බස්නාහිර ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාව කැඳවයි. වාහන අලෙවිය පහතට සමු නොගන්නා බව මහින්ද කියයි. විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට නීතිජ්ජ සංගමේ විරෝධය. අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යයට මිලියන 10ක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%. සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: town.
1: Expecto Patronum!
2: රවුම් කන්නාඩි දෙකකුත් දාගෙන මැජික් යෂ්ටියත් අතට අරන් ගොඩක් දෙනෙක්ගේ ළමා කාලේ ලස්සන කරපු හැරි පොටර් හොග්වර්ට්ස් එක්ස්ප්‍රෙස් එකට නැගලා දැන් අවුරුදු 25ක්.
3: ඒ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න එයාලා ස්පෙෂල් වැඩක් ඕගනයිස් කරලා තියෙනවා. 25 years of Harry Potter film magic කියන මේ celebration එකේදී Warner Brothers ලා Harry Potter පළවෙනි movie එක IMAX theaters වල පෙන්වන්න ලෑස්ති කරලා තියෙනවා.
2: ඒ වගේම තමයි ෆිල්ම් එකේ behind the scene footages එදාට බලා ගන්නත් පුළුවන් වෙයි.
3: Warner Brothers ලා මේ වෙනුවෙන් special theme park එකකුත් හදනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
2: ඉතින් Hogwarts admission letter එක කවදාවත් අපේ ගෙදරට ආවෙන්නේ නැති වුණත් Harry Potter එක ගිය ඒ magic ගමන නම් ආයෙම අපිට යන්න පුළුවන්.
0: Talk of the town.
4: දශමහතරෙන් පනතුරට
5: හවස 6 පහ වෙලා
6: හවස 6 විනාඩි 52යි.

0: නැති හොඳුනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
1: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
0: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
1: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIB The City University, the place to be.
4: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
5: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
6: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
7: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකමින් මවකමින්.
1: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්දි දඩයමි.
2: අනේ මක්කලෝ, මාවත් එක්කන් යන්නක ඔයා කැලේ යනකොට.
1: එක්කන් යන්න? හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි හොඳේ.
2: ඒ මොකද?
1: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
6: 98.2 98.3

back-to-back love songs. මහ මෙරක් තරම් ආදරේ කිව්වත් ආදරේ නොකරන අය ඉන්නවා. හිතේ කුණකවත් ආදරේ නෑ කියලා කිව්වත් දරාගන්න බැරි තරම් ආදරේ කරන අය ඉන්නවා.

ඉතින් ඒ නිසා තමයි ආදරේ කියන හැමෝටම එකපාර ජීවිතේ ඉද වෙන්න කරන්න වගේම ආදරේ නැහැ කියලා යන්න හදන අයවත් එකපාරම ජීවිතේ නැින්න කරන්න අපේ

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ගොවියෝ හිතන්න හොඳ නැහැ තනියම තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා දෙන පච
2: ගොවියන්ගේ අර ඇඳුමත් අන්දලා කොටුවේ උද්ඝෝෂණ කරේ කවුද?
3: විරුද්ධ පක්ෂයේ ගොවියන්ගේ ප්‍රශ්නයක් තමයි අපට පේරන විදියට.
4: ඊ කිලෝ එක ගන්නේ නැති අය. රජය වී ගත්තට කොටන්න මොලක් නැහැ.
0: යට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: ප්‍රශ්න වලට පලා යන දරට පත් වෙලා දැන් අද දෙයියන්ගේ හාල් කැහිච්ච කට්ටිය බවට පත් වෙලා තියෙන්නේ.
5: ටිකේ ඩාන්සක 100ට වතුර රත් වෙනකන් කකුලුව දිය ගලි ගහනවා.
6: අවම වශයෙන් රුපියල් 110කින් වත් තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, I'm Shenya. For in campus ekaka igena ganawa kiyanne mage tibba lokuma heene. Ekata mama thoragatte Thailand. Visa documents prashna mukutma nathuwa. Hita ganawat bæri ikmanata Thailand tawilla mage degree ekak patan ganna mata puluwan ona.
10: Jeevithaye vinash karana heenata danma katha karanna. Global University Partners. 0712 492 2 0712 327 777.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී
12: මුදල්. සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් Gold Supreme Chicken Sausages ඉතිරි රුපියල් 320යි. Flora Fat Spread ඉතිරි රුපියල් 225යි. Munchy Super Cream Cracker ඉතිරි රුපියල් 50යි. Glowguard Toothpaste ඉතිරි රුපියල් 110යි. Kagil's Versity
13: පරාගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
14: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
16: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114
17: 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
18: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
19: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
1: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
3: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
13: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සානයක්.

0: 98.4 මේ කොමුවට සියත FM
1: Back to back love songs.

back-to-back love songs. අඩුවෙන්ම කඳුළු පෙන්නන ඇස්සයිති මිනිස්සුලු වැඩිපුරම හිතින් දුක් විඳින්නේ. මගේ ඇස් දෙහා බලාගෙන ඔයා කිව්වේ එහෙමයි.

කාලෙත්තෙක්ක ආදරංචු වැඩි වැඩියෙන් අපේ ආත්මවලින් ඈතට ගියාද නැත්නම් ලංුණාද කියලා හිතාගන්න බැරි තැනක හිත නතර වෙලා මං තාමත් ඔයාගෙද ඔයා තාමත් මගේද කියලා නොදැනෙන තැනක හිත කල්වෙලා දන්නවද ටික ටික හැඟීම් දැනීම් නැතිවෙන හිත වැඩිපුරම රිදෙන්නේ ඇයි කියලා ඔය මූණ හිනාව නැති කළේ මං කියලා මගේ හිත මටම කියන නිසා

0: හඳුරගන්න අමාරුයි. ඒ තරමටම සරලයි. වෙලාවකට හිතුවක්කාරයි. ඒ තරමටම නපුරුයි. සමහර වෙලාවට ආඩම්බරයි.
1: අප හමු වීදා දෙඩුවා බැඳීලා සිනේ.
2: Back to back love songs on

0: දහස් විසි පවසරේ එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් අත්‍යවශ්‍ය බාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි. දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වලංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 100FM Breakfast Drive
6: අනුග්‍රහය.
7: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716066222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලෙට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පු
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා එයාගේ උර හිසට ඔළුව තියා මං අහන්නේ නෑ
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න
8: කැපුව නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මධ්‍යවට ඩබල් දාලා කං එබ දෙකකුත් ගහලා
9: ඈරාලා හමි
8: ඇහුන් නැද්ද මං කියපුවා
9: නෑ නෑ අහන් හිටියේ
8: මොනවද අහන් හිටියේ
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
8: හෑ
9: ඔහුරාලහමි වනන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචක්කාරේ
4: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4 සියත දෙව

0: සියත දෙවයිනපුරා
1: back to back love songs with Nilupal
2: back to back love songs
3: ඔය හිතළඟ මං නිවෙන තරම් වාලුකා කතරක වැලිකට නිවෙන්නේ නෑ මහා වරුසාවකින්වත්.

තප්පරවලදී වගේම හිත කඳුරුවලින් පිරෙන තප්පරවලදෙත් ඔය හිතට පුළුවන් වෙනසක් නැතුව මං ළඟම ඉන්න. වචනකින් හැරි සැනසීමක් වෙන්න. මට එකම ඇති මැනික, මේ සංසාරෙන් යනකම් ඔයා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444 සීත හදවත් දිනු හිතවත්කම.
3: අරිගේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: 26 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 515 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
0: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
13: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
14: අනේ මක්කලෝ මාවත් එක්කන් යන්නකෝ ඔයා කැලේ යනකොට.
13: එක්කන් යන්නම්. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ.
14: ඒ මොකද?
13: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
15: ලාටං. ලා මක්කලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: අනුග්‍රහය.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
17: තාමත් ඉස්කෝලේ යද්දී ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5 කාලට 100FM අහන්න.
17: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
18: සියත පොකට් මනි. 98.2 98.7

Back to back love songs. ඔය හරිම ලේසියෙන් අහනවා. ඔය මොනවද මං වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා. hina වෙන්නද අඬන්නද කියලා හිතාගෙන බැරි තැනක මං අතර වෙලා නිශ්ශබ්ද වෙනවා. ඒ කතා කරන්න බැරිද? කොහොමත් මාත් එක්ක කතා කරන්න දේවල් නැ නෝ යාට. ඔයා ආයේ මැවිලා

හිත රිද්දන හැම වචනයක්ම පිහිපාරවල් වගේ විසිවෙන්නේ. ආදරය වැඩිපුර ඉල්ලන්න කියලා මන් දන්නවා. හිත සෑහෙන රිදුනම වැඩිපුරම උමනා වෙන්නේ

ඉතින් ඒ වචන දරාගන්න මට අයිය තියෙනවා. ඒත් කේන්තියක අවසානෙට ඔයා ගෑස් කඳුළු වලින් තෙත් කරන්න එපා. කොච්චර සීතල වුණත් ඔය කඳුළු වලින් මගේ හිත පුච්චනවා. ඒක නම් දරාගන්න තරම් අයියක් මට.

ඉතන තරම් ලේසි නෑ ඔය කතා කරන ඇස් මූනම පිරෙනයි නාව ඈතක තියලා බලාගෙන ඉන්න එක අමාරුවෙන් ඇස් මූුණ ගැවුණු මාතක සීතල හත්තක පාසකෙන් මුළු හෙතම ආතරෙන් පුරවගන්නේ නැතුව තනිකමෙන් කිලෙන එක.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 832 1000. NIBM The City University, The Place to Be.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
10: මන් නම් හිතන්නේ නැහැ.
8: දකින හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
13: බලන් ඉන්න බලන් ඉන්න ජූලි 6 වනදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
14: දශමතකෙන් 98.4 සියත දිවයිනපුරා.
15: Back to back love songs with Nilupul, with

Back to back love songs. මට පුළුවන් ඔයාට කියන්න අපි මෙතනින් නවතිමු කියලා. අපි අතර පුංචිම ගනුදෙනුවක්වත් තියාගන්නේ නැතුව ඉමු කියලා. මං එහෙම කළොත් ඒක අපි දෙන්නටම අමාරුයි. ඒ නිසා අපි නවතිනවා කියලා හිතන්නේ නැතුව ටික කාලෙකට ඈත් වෙනවා කියලා හිතමු.

ඔයාව නැති කරගන්න උමනාවක් මට නෑ. මාව මෙල්ලලා සටන් කරන එක නවත්තන්න. වෙලාව ආවම මං ඔයාගෙම වෙන්නම්.

0: අත්‍යවශ්‍ය බාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 228යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූලි 3 සිට 5 වනදා දක්වා තොග අවසන් වන තුරුපමනයි කොන්දේසි සහිතයි
1: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 467 222 අමතන්න
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
4: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777
5: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 0114700.
6: දොරගුළු වැරෙන මතක සේප්පෝ.
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
6: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
8: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: සිට බ්‍රහස්පතින්දා දක්වා

Back to back love songs. හිනාවෙන්න පුළුවන් තරම් හිනාවෙන්න මටයි මගේ ආදරේටයි මං හිත හදා ගන්න ඔයා හිනාවෙන්නේ සතුටින් ඉන්න නිසා කියලා.

තියෙනද කතාවක්. ඕනම දෙයක වටිනාකම වැඩිපුරම දැනෙන්නේ ඒදේ නැති වුණාම කියලා. වටිනාකමක් නැති තැනක මට තවත් මගේ ආදරේ තියලා යන්න බෑ. මං ඔයකින් ඈතට යන පියවරක් පියවරක් ගානේ මගේ ආදරේ ඔයකින් වෙන් වෙයි. ඒ නැති වුණ ආදරේම ආයෙම ඔයාට ඕනත් වෙයි. එතදට ඔයා ආපහු මං ළඟට මාවත් මං ඈතට ගියපු පියවර ගාන මං ඈතින්ම ඉඳී.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුවා.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්චර්ස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
8: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්දි දඩයමි.
9: අනේ මක්කලෝ, මාවත් එක්කන් යන්නක ඔයා කැලේ යනකොට.
8: එක්කන් යන්නම්. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි හොඳේ.
9: ඒ මොකද?
8: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
10: ලා මකලෝ සහ ලාවට සැන්දි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
13: Back to back love songs.

0: back-to-back love songs. ඔහම බලන්න පවැස්තියා කඳුළු වැහිකෝඩ මුළු හිතේම වෙලෙනවා. මට බයයි මගේ ඇස් කෙවෙනි ඒව දරාගන්න නැති වෙයි කියලා.
1: තෝඩි ජගා දේ දේ මුජේ තෙරේ පාස් කහී රහ ජාඋ මෑ.
0: රිදෙන මතක මට ඉතුරු කරන්න, ලස්සනම මතක ඔය අරන් යන්න, තරු ඇස් දෙමෙනකොට ඒව මතක් කරගන්න, මූණට හිනාවක්

කුසලාලු කරන්න. කොමත් රිදින එකක් නෑ මට. හිත ගල් වෙලා තියෙයි. ඔයා ඈතට ගියාම.

0: නුන දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කට අම්මනා 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට වට්ස්ඇප් කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: සියතේ ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම විල්ල
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
10: රාජ්‍යරිය ගොබ්බයා
11: එයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
8: නිලබල කරේති ඔලමුල පුරේ
5: ජූලි 6 වනදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ජීවී තුලින්
6: 98.4 පනතුරට
2: සියත

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 3127777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
5: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
10: දවස
11: සුපයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
12: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කින් එකට
3: කොබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පු
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට 10:00

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
8: අනේ මකලෝ මාවත් එක්කන් යන්නකෝ ඔයා කැලේ යනකොට.
7: එක්කන් යන්නම්. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ.
8: ඒ මොකද?
7: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
10: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: වීකෙන්ඩ් සියත
12: දිවයින පුරා

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.711 327 777

0: nada su du kotigen e Disney.
1: Denin Anna. Satya Tavasala Havas Dekata.
2: Theater Hot and Spicy with Sudhu Kochi.
1: Godak Kadare.
3: අනුවටයි දශම දෙකෙන් 98.4
4: අද හමු වෙමුද අපි

0: الذي أتى
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: කැපුව නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මදියට ඩබල් දාලා කන් එප දෙකකුත් දාලා.
4: ඈරාලහමි?
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඕරාලහමි one and only සින්දු සියත.
5: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචක් ගාරේ
6: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: We can සියත.

0: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාහලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
6: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනී.
2: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාහලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සියතහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරණනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
8: ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
11: රාජ්‍යරෝ ගොබ්බයා.
12: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
13: නිලබල කරේති ඔලමුල පුරේ.
10: ජූලි 6 වනදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
14: 98.2 98.7

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින් ආර

ඔහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තිය

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ගුණාභරණව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණවර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී